0: බයිබලය නොලිය වුණා නම් මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
1: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකියි.
0: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාරී පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
1: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

රෝස කුසුම දේව මාතාවන් ගෙනුවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබරදායකත්වය ලබා දෙන්න විමසන්න දිමුතු රේඩියෝ ගරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකථන අංක 0.77 32.65 133 0.71 83.72 582

0: ශුද්ධවර මතෙව් තුමන් විසිනි. මතෙව් 1. ආබ්‍රහම්ගේද දාවිද්ගේද පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේය. ආබ්‍රහම්ට දාව ඊසාක්ද, ඊසාක්ට දාව ජාකොබ්ද, ජාකොබ්ට දාව ජුදා සහ ඔහුගේ සහෝදරයෝද උපන්හ. ජුදාට දාව තාමාර්ගෙන් පෙරෙෂ් හා ශෙරාද, පෙරෙෂ්ට දාව හෙස්රෝන්ද, හෙස්රෝන්ට දාව ආරාම්ද, ආරාම්ට දාව අමිනාදාබ්ද, අමිනාදාබ්ට දාව නාෂොන්ද, නාෂොන්ට දාව සල්මොන්ද, සල්මොන්ට දාව රාහබ්ගෙන් බෝවාස්ද, බෝවාස්ට දාව රූත්ගෙන් ඕබෙද්ද, ඕබෙත්ට දාව ජෙස්සේද, ජෙස්සේට දාව දාවිත් රජද උපන්නෝය. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන්ද, සලමොන්ට දාව රෙහොබෝවම්ද, රෙහොබෝවම්ට දාව අබියාද, අබියාට දාව ආසබ්ද, ආසප්ට දාව ජෙහොෂාපාත්ද, ජෙහොෂාපාත්ට දාව ජෝරාම්ද, ජෝරාම්ට දාව උෂ්‍යාද, උෂ්‍යාට දාව ජෝතාම්ද, ජෝතාම්ට දාව ආහස්ද, ආහස්ට දාව හෙසකියාද, හෙසකියාට දාව මනස්සේද, මනස්සේට දාව ආමොස්ද, ආමොස්ට දාව ජෝසියාද. බබිලෝනියට විප්‍රවාස ගතවීම සිදු වූ මේ කාලයේදී ජෝසියාට දාව ජෙකොනියාද, ඔහුගේ සහෝදරයෝද උපන්නෝය. බබිලෝනියේ විප්‍රවාසයෙන් පසු ජෙකොනියාට දාව ෂෙල්තියෙල්ද, ෂෙල්තියෙල්ට දාව සෙරුබාබෙල්ද, සෙරුබාබෙල්ට දාව අබියුද්ද, අබියුද්ට දාව එලියාකිම්ද, එලියාකිම්ට දාව ආශෝර්ද, ආශෝර්ට දාව සාදුක්ද, සාදුක්ට දාව ආකීම්ද, ආකීම්ට දාව එලියුද්ද, එලියුද්ට දාව එලියාසර්ද, එලියාසර්ට දාව මත්තාන්ද, මත්තාන්ට දාව ජාකොබ්ද, ජාකොබ්ට දාව මරියතුමීගේ පුරුෂයා වූ ජෝසෙප්ද උපන්නෝය. මරියතුමීගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන්සේක. මෙසේ ආබ්‍රහම් පටන් දාවිද් දක්වා පරම්පරා සියල්ල දස සතරකි. දාවිද් පටන් බබිලෝනියේ විප්‍රවාස ගතවීම දක්වා පරම්පරා දස සතරකි. බබිලෝනියේ විප්‍රවාස ගතවීමේ කාලයේ පටන් ක්‍රිස්තුන් වහන්සේ දක්වා පරම්පරා දස සතරකි. යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදු වූයේ මෙසේය. උන්වහන්සේගේ මෑණියන් වූ මරියතුමි ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටියදී ඔවුන් එක්වන්න පෙර සුද්ධාත්මයානන් අනුහසින් ඇ ගැප් ගෙන සිටින බව දැනගන්නා ලදී. ඇගේ ස්වාමිපුරුෂයා වන ජෝසෙප් සත්පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින් රහසින් ඇය අත්හැර දමන්න සිතාගත්තේය. එහෙත් ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටියදී ස්වාමින් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී,
1: දාවිද්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවා ගන්නට බිය නොවන්න. මන්ද ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයන් අනුහසිනි. ඈ පුතෙකු බිහි කරන්නීය. උන්වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුය. මන්ද සිය සෙනග ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමා නොය.
0: මේ සියල්ල සිදු වූයේ ස්වාමින් වහන්සේ දිවසිවරයා ලවා කියවූ කීම ඉටුවන පිණිසය. එනම්
2: මෙන්න කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නේය. උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත
0: යනුය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන් වහන්සේ අප සමගය යනුයි. ජෝසෙප් නින්දෙන් අවදි වූ විට ස්වාමින් වහන්සේගේ දූතයා ඔහුට අනකල ලෙස සිය බිරිඳ කැන්දාගෙන ගියේය. ඒත් ඇයට පුත්‍රයා ලැබෙනතුරු ඔහු ඇය සමග සහවාසයේ නොයෙදිනි. ඔහු උන්වහන්සේ
3: මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 0777 3265 133 0771 5082.

ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133 081 83 71

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකයේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්න බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත්සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණ කරන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම අපි නිරතුරුවම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින් අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

ආදරය නැමැති සමීකරණය හමුවේ සියලු ප්‍රශ්න විසඳාගත හැකිය. විද්වත් ජෝන් නෑෂ් එහෙම කියනවා. ආදරේ හොඳම සමීකරණය. හොඳ මෝසුව. ජේසුතුමා තමයි ප්‍රේමේ පරමාදර්ශය. ලුණු ආහාරය රස ගන්වනසේ දියවි වැයවි. ඕ එන්න දසත විසිරී සිටින ආදරයෙන් පිරුණු ඔබේ හැකියාව මුහු කරන්න. අපත් සමග එක්වන්න ආදරේ බෙදන්නට මේ දිමුතු රේඩියෝයි.

අපිව අහගෙන ඉන්න ආදරණීය සුහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම ගන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුණු නිසා. අනේ ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ. දිමුතු රේඩියෝ ඔබට මේ වෙනකොට දේව මාතා ප්‍රාර්ථනාව සමග එක් විය හැකියි.

අපි වහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම ගන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුණු නිසා. අන්න ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඬගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

අපි වහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම ගන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුන නිසා. අන්න ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඬගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

0: බයිබලය නොලියවුනා නං මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
1: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකියි.
0: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාරී පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
1: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ සැමට ජේසු පිහිටයි.
2: ජීවිත ගංගාවේ හමුවෙන ගල්පර හමුවේ නොනැවති ඉදිරියට යන්නට සවිය දෙන නද විහිර දිමුතු රේඩියෝ වයි.

රෝස කුසුම දේව මාතාවන් ගෙනවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දෙන්න විමසන්න දිමුතු රේඩියෝ කරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකථන අංක 0577 32 65 133 0771 83 72 582

බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳින් අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ. අපි වහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළන කරන නැවුම් අධ්‍යක්ෂක. මේ අධ්‍යක්ෂක අපි ඔබට තිළන කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම තැන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුන නිසා. අන්න ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

නවදිනක අරුණැල්ල තන මත පිණි දියකර හැරියේ යම් සේද දුක කඳුල දුරු කළා. පණනලට නව අරුතක් ලබා දී ගෙවන්නට මේ දිවිය සපලත්වෙන්. හදට කතා කරනා මේ හඬ දිමුතු රේඩියෝවයි.

බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන් ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳින් අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ. ජේසුනි, ඔබ ඉස්සර වෙලා. ගායනය චාල්ස් තෝමස් සමග නුවන්දිග සේනාරත්න. ගී පද රචනය පෝල් ප්‍රනාන්දු පියතුමා. සංගීත අධ්‍යක්ෂණය ස්ටැන්ලි පීරිස්.

රිදී බලා ගැබින් නැගෙන කුමරි කවුරුදෝ ගීපද රචනය සහ සංගීත නිර්මාණය ගරු බර්සිලින් ජයකොඩි පීතුමා. ගීත ගායනය කල්යාණී වංචනාත සමග සේවිනි රාජපක්ෂ. නව සංගීත අධ්‍යක්ෂණය සුදත් ප්‍රියශාන්ත.

අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133 07 1 83 71 582

ජේසුනි, ඔබ ඉස්සර වෙලා. ගායනය චාල්ස් තෝමස් සමඟ නුවන්දිග සේනාරත්න. ගී පද රචනය පෝල් ප්‍රනාන්දු පියතුමා. සංගීත අධ්‍යක්ෂණය ස්ටැන්ලි පීරිස්.

ගායනය චාල්ස් තෝමස් සමඟ නුවන් දිගසේ නරත්න. ඔබ මේ සවන් දෙන්නේ දිමුතු රේඩියෝ නාලිකාවටයි. දිමුතු රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන, ජීවිතය පිළිබඳව කතා කරන්නේ හැමදාමත් අපි එක විදිහට ඉන්නේ නැහැ. පුංචි කාලේ ලදරුවෙක් විදිහට, ඊට පස්සේ ළමා අවදි, ඊට පස්සේ අපි එනවා අපේ තරුණ අවදියට. තරුණ අවදියෙන් පස්සේ අපි ජීවිතේ ගොඩක් දේ පසු කරමින් ආපු ගමනක කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා, කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා අපි යන්නේ ජීවිතේ අවසාන කාලයට. මේකට මහලුවිය කියනවා. කොහොම කෙසේ වෙතත් මේ ආපු ජීවිත ගමනේදී අපිට බොහෝ දේ හමු වෙනවා, නැති වෙනවා, එකතු වෙනවා, වෙන වෙනවා. ආපු ගමනක් තියෙනවා, යන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. කොහොම වුණත් මේ ගමනාන්තය දක්වා යන ගමනේදී අපිට බොහෝ දේ එකතු කරගන්න ලැබෙනවා. පුංචි පුංචි හිත්වල මොනතරම් බලාපොරොත්තු ඇද්ද? ඒ බලාපොරොත්තු කරපින්නාගෙන බලාපොරොත්තුවක් තඹ දොයිතුවකටත් මායිම් නොකරපු ආදරණීය අම්මා තාත්තා බලාපොරොත්තු අතර දරුවන්ව තනිකරුත්

ඒක මොනතරම් අපිට ඔබට දැනෙන හදවතක් තියෙන අයට සංවේදීව දැනෙනවා ඇති. එහෙම සංවේදී ජීවිතවල ජීවිත කතාව ලියන්න එන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකයේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්න බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත්සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණ කරන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම අපි නිරතුරුවම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

කතා කරන්න දුරකථන අංක 077 32 65 133 071 83 71 580

0: යාඥාවට ඔබට සවන් දිය හැක.
1: ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්ය සිදු කරන්නානෙනි. ඉතා බල සම්පන්න වූ ශුද්ධ වූ අන්තෝනි මුනින්ද්‍රේනි, ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් වැරදි මතවලින් ඇතිවන සියලු විපත් දුරවන්නේය. හදිසි මරණය ආරක්ෂා කරනු ලබන්නේය. යක්ෂයාගේ සියලු මායම් වලින් ගලවා ගනු ලබන්නේය. සොරා ගනු ලැබුවා වූද නැති වී ගියා වූද සියල්ල නැවතත් අයිතිකරුවන් වෙතට පුදුමාකාර ලෙස ළඟා කර දෙනු ලබන්නේය. හෘදයාංගම ප්‍රේමයෙන්ද ස්ථීර විශ්වාසයෙන්ද අද දින මම ඔබගේ සරණ පිහිට ඉල්ලා සිටීමට පැමිණියමි. ලක්ෂ සංඛ්‍යාත විශ්වාසකෙන් තම තමන්ගේ නැති වූ දේවල් ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් ආපසු ලබාගත් බව මම විශ්වාස කරමි. මාසන්තකෙන් ඈත් වී තිබෙන

0: නිසා මම මහත්සේ සිත් තැවලට පත්ව සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ථ පිහිට උපකාරේ එය මට නැවත ලබා දුන මැනව. මහත් වූ ආශ්චර්යාද්භූත සිද්ධ කරන්නා වූ ශුද්ධ වූ අන්තෝනි මුනින්ද්‍රේණී විශ්වාසයෙන් යුක්තව මම අද දින මෙම පිහිට උපකාරයේ ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් අපගේ ඉල්ලීම් දානය කරන දෙවියන් වහන්සේට නිතර ප්‍රශංසා වේවා, වන්දනාවත් ගෞරවයත් අත් වේවා. ආමෙන්.
1: ඔබේ සවන් දුන්නේ ශුද්ධ අන්තෝනි මුනිතුන්ගේ විශේෂ ආඥාවකටයි. ඔබ සැමට ජය.

අපිව අහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම ගන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුන නිසා. අන්න ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහ තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

0: ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133 071 83 71 582
1: තුමන් විසිනි. මතෙව් 1. ආබ්‍රහම්ගේද දාවිද්ගේද පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේය. ආබ්‍රහම්ට දාව ඊසාක්ද, ඊසාක්ට දාව ජාකොබ්ද, ජාකොබ්ට දාව ජුදා සහ ඔහුගේ සහෝදරයෝද උපන්හ. ජුදාට දාව තාමාර්ගෙන් පෙරෙෂ් හා ශෙරාද, පෙරෙෂ්ට දාව හෙස්රෝන්ද, හෙස්රෝන්ට දාව ආරාම්ද, ආරාම්ට දාව අමිනාදාබ්ද, අමිනාදාබ්ට දාව නාෂොන්ද, නාෂොන්ට දාව සල්මොන්ද, සල්මොන්ට දාව රාහබ්ගෙන් බෝවාස්ද, බෝවාස්ට දාව රූද්ගෙන් ඕබෙද්ද, ඕබෙට්ට දාව ජෙස්සේද, ජෙස්සේට දාව දාවිත් රජද උපන්නෝය. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන්ද, සලමොන්ට දාව රෙහොබෝවම්ද, රෙහොබෝවම්ට දාව අබියාද, අබියාට දාව ආසබ්ද, ආසබ්ට දාව ජෙහොෂාපාත්ද, ජෙහොෂාපාත්ට දාව ජෝරාම්ද, ජෝරාම්ට දාව උෂ්‍යාද, උෂ්‍යාට දාව ජෝතාම්ද, ජෝතාම්ට දාව ආහස්ද, ආහස්ට දාව හෙසකියාද, හෙසකියාට දාව මනස්සේද, මනස්සේට දාව ආමොස්ද, ආමොස්ට දාව ජෝසියාද. බබිලෝනියට විප්‍රවාස ගතවීම සිදු වූ මේ කාලයේදී ජෝසියාට දාව ජෙකොනියාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය. බබිලෝනියේ විප්‍රවාසයෙන් පසු ජෙකොනියාට දාව ෂෙල්තියෙල්ද, ෂෙල්තියෙල්ට දාව සෙරුබාබෙල්ද, සෙරුබාබෙල්ට දාව අබියුද්ද, අබියුද්ට දාව එලියාකිම්ද, එලියාකිම්ට දාව ආශෝර්ද, ආශෝර්ට දාව සාදුක්ද, සාදුක්ට දාව ආකීම්ද, ආකීම්ට දාව එලියුද්ද, එලියුද්ට දාව එලියාසර්ද, එලියාසර්ට දාව මත්තාන්ද, මත්තාන්ට දාව ජාකොබ්ද, ජාකොබ්ට දාව මරියතුමීගේ පුරුෂයා වූ ජෝසෙප්ද උපන්නෝය. මරියතුමීගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන්සේක. මෙසේ ආබ්‍රහම් පටන් දාවිද් දක්වා පරම්පරා සියල්ල දස සතරකි. දාවිද් පටන් බබිලෝනියේ විප්‍රවාස ගතවීම දක්වා පරම්පරා දස සතරකි. බබිලෝනියේ විප්‍රවාස ගතවීමේ කාලයේ පටන් ක්‍රිස්තුන් වහන්සේ දක්වා පරම්පරා දස සතරකි. යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදු වූයේ මෙසේය. උන්වහන්සේගේ මෑණියන් වූ මරියතුමි ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටියදී ඔවුන් එක්වන්න පෙර සුද්ධාත්මයාණන් අනුහසින් ඇ ගැප්ගෙන සිටින බව දැනගන්නා ලදී. ඇගේ ස්වාමිපුරුෂයා වන ජෝසෙප් සත්පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින් රහසින් ඇය අත්හැර දමන්න සිතාගත්තේය. එහෙත් ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටියදී ස්වාමින් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී,
2: දාවිද්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳවන මරියා පාවා ගන්නට බිය නොවන්න. මන්ද ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයන්න් අනුහසිනි. ඈ පුතෙකු බිහි කරන්නේය. උන්වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුය. මන්ද සිය සෙනග ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමා නොය.
1: කීය. මේ සියල්ල සිදු වූයේ ස්වාමින් වහන්සේ දිවසිවරයා ලවා කියවූ කීම ඉටුවන පිණිසය. එනම්
3: මෙන්න කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නේය. උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත
1: යනුය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන් වහන්සේ අප සමගය යනුයි. ජෝසෙප් නින්දෙන් අවදි වූ විට ස්වාමින් වහන්සේගේ දූතයා ඔහුට අනකල ලෙස සිය බිරිඳ කැන්දාගෙන ගියේය. ඒත් ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමග සහවාසයේ නොයෙදිනි. ඔහු උන්වහන්සේට ජේසුස් යන නාමය තැබීය.

රිද්මිබලා ගැබින් නැගෙන කුමරි කවුරුදු ගීපද රචනය සහ සංගීත නිර්මාණය ගරු බර්සිලින් ජයකොඩි පියතුමා. ගීත ගායනය කල්යාණී වංශනාත සමග සේවිනි රාජපක්ෂ. නව සංගීත අධ්‍යක්ෂණය සුදත් ප්‍රියශාන්ත.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන ජීවිතය පිළිබඳව කතා කරන්න හැමදාමත් අපි එක විදිහට ඉන්නේ නැහැ. පුංචි කාලේ ලදරුවෙක් විදිහට, ඊට පස්සේ ළමා අවදි, ඊට පස්සේ අපි එනවා අපේ තරුණ අවදියට. තරුණ අවදියෙන් පස්සේ අපි ජීවිතේ ගොඩක් දේ පසු කරමින් ආපු ගමනක කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා, කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා අපි යන්නේ ජීවිතේ අවසාන කාලයට. මේකට මහලු විය කියනවා. කොහොම කෙසේ වෙතත් මේ ආපු ජීවිත ගමනේදී අපිට බොහෝ දේ හමු වෙනවා, නැති වෙනවා, එකතු වෙනවා, වෙන වෙනවා. ආපු ගමනක් තියෙනවා, යන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. කොහොම වුණත් මේ ගමනාන්තය දක්වා යන ගමනේදී අපිට බොහෝ දේ එකතු කරගන්න ලැබෙනවා. පුංචි පුංචි හිත්වල මොනතරම් බලාපොරොත්තු ඇද්ද? ඒ බලාපොරොත්තු කරපින්නාගෙන බලාපොරොත්තුවක් තඹ දොයිතුවකටත් මායිම් නොකරපු ආදරණීය අම්මා තාත්තා බලාපොරොත්තු අතර දරුවන්ව තනිකරුත්,

ඒක මොනතරම් අපිට ඔබට දැනෙන හදවතක් තියෙන අයට සංවේදීව දැනෙනවා ඇති. එහෙම සංවේදී ජීවිතවල ජීවිත කතාව ලියන්න එන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

ආදරය නැමැති සමීකරණය හමුවේ සියලු ප්‍රශ්න විසඳාගත හැකිය. විද්වත් ජෝන් නෑෂ් එහෙම කියනවා. ආදරේ හොඳම සමීකරණය. හොඳ මෝසුව. ජේසුතුමා තමයි ප්‍රේමේ පරමාදර්ශය. ලුණු ආහාරය රස ගන්වනසේ දියවි වැයවි. ඕ එන්න දසත විසිරී සිටින ආදරයෙන් පිරුණු ඔබේ හැකියාව මුහු කරන්න, අපත් සමග එක්වන්න ආදරේ බෙදන්නට මේ දිමුතු රේඩියෝ

බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳෙන්න අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.

0: අපිව අහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම තැන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුණු නිසා. අන්න ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඬගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.
1: මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
2: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකියි.
1: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාර පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
2: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

දිමුතු රේඩියෝ කිතුණුගේ වැඩසටහන සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දී හැකිය. විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල. කතා කරන්න දුරකථන අංක 077 32 65 133 071 83 71 582. බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳෙන්න අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.

0: ජීවිත ගංගාවේ හමුවෙන ගල්පර හමුවේ නොනැවති ඉදිරියට යන්නට සවිය දෙන නද විහිර දිමුතු රේඩියෝයි.
1: දේව මාතා ප්‍රාර්ථනාව.

0: ගුවන් විදුලිනාලිකාවේ ප්‍රචාරය වන රෝස කුසුම දේවමාතාවන්ගේ නුවාණය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දිය හැක. විමසන්න ගරු අධ්‍යක්ෂපියතුමා සුපුවත් ගුවන් විදුලිනාලිකාව දිමුතු පදනම පම්බල.
1: කතා කරන්න දුරකථන අංක 0777 327 133 0771 83 72

රස විඳින්න, සතුට වෙන්න, විනෝද වෙන්න. අන්න එතන තමයි තියෙන වැදගත්කම. අන්නේ වැදගත්කම ගැන හිතන ඔයාට අහන්න ඕනම රේඩියෝ එකක් තමයි දිමුතු රේඩියෝ. ගීත රසය දැනෙන හැදනවක ඔබටත් එකතු වෙන්න අපි ආරාධනා කරනවා. දිමුතු රේඩියෝ.

0: බයිබලය නොලිය වුණා නම් මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
1: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකියි.
0: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාර පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
1: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ සැමට ජේසු පිහිටයි. රස විඳින්න, සතුටු වෙන්න, විනෝද වෙන්න, අන්න එතන තමයි තියෙන වැදගත්කම. අන්නේ වැදගත්කම ගැන හිතන ඔයාට අහන්න ඕනම රේඩියෝ එකක් තමයි දිමුතු රේඩියෝ. ගීත රසය දැනෙන හැදනවක ඔබටත් එකතු වෙන්න අපි ආරාධනා කරනවා. දිමුතු රේඩියෝ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකියි.
0: ජේසුස් විතයි. නාසරත්හි ජේසුස් වහන්සේ ඉපදිලා දැන් අවුරුදු 2000ක් වෙනවා. ඒ වගේම අපි දන්නවා වහන්සේව ඉතාම ධර්ම විදිහට දසවද දීලා කුරුසයක ඇන ගහලා මරලා දැම්මා. එතකොට ඉතිහාසයේ උත්සාහ කරේ, ඒ කාලේ ඉඳපු මිනිසුන් උත්සාහ කරේ වහන්සේව ඉතිහාසයෙන් ඈත් කරලා දාන්න, ඉතිහාසයෙන් නැති කරලා දාන්න, අමතක කරලා දාන්න. නමුත් අවුරුදු 2000කට පස්සේ තවම උන්වහන්සේ පිළිබඳව ඒ කතිකාව, උන්වහන්සේ පිළිබඳ උනන්දුව, අවබෝධය තවමත් තියෙනවා බොහොම ප්‍රබල විදිහට පැතිරිලා. දැන් ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන් සමහරක් අය බොහොම සුභවාදීව කතා කරනවා. තව සමහරක් අය උන්වහන්සේගේ දහමට සහ උන්වහන්සේගේ චරිතයට අදටත් නිර්දය ලෙස පහර ගසනවා. ඔය දෙකෙන්ම අපිට තේරෙන්නේ එක කාරණාවක්, උන්වහන්සේ තවමත් අපේ ජීවිතවලට බලපෑමක් කරනවා. දැන් මේක අපි කැමති වුණත් අකමැති වුණත්, උන්වහන්සේව අපි අගය කරත් නැතත්, උන්වහන්සේව අපි ප්‍රතික්ෂේප කරත් විවේචනය කරත්, අපිට පිළිගන්න වෙන සත්‍යතාවයක්. මානව ඉතිහාසයේ වැඩියෙන්ම කතාබහට පත්තුණු පුද්ගලයා තමයි නාසරත්හි ජේසුස් වහන්සේ. එතකොට මානව ඉතිහාසයේ ඉඳලා තියෙනවා ශ්‍රේෂ්ඨ චරිත, දැවැන්ත චරිත ඉඳලා තියෙනවා අතීතයේ ඉඳලා. අපි ගමුකෝ උදාහරණයකට ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක්‍රටිස් වගේ ප්‍රඥාවන්තයෝ. ඒ වගේම ඉඳලා තිනවා මෑත කාලයේත් අපි හිතමුකෝ නැපෝලියන් බොනපාට්, ඊට පස්සේ ඒබ්‍රහම් ලින්කන් වැනි දැවැන්ත චරිත. නමුත් ඔය හැම චරිතයක් එක්කම අපි ඇත්තටම අවංකව, අපක්ෂපාතීව සංසන්දනය කරෝතින් ක්‍රිස්තුන් වහන්සේ තරම් හොඳට හෝ නරකට වැඩියෙන්ම කතාබහට ලක්වුණු පුද්ගලයෙක් නැහැ උන්වහන්සේට සමකරන්න. ඇයි එහෙම වෙලා තියෙන්නේ? උන්වහන්සේව පල් හොරෙක් වශයෙන් කුරුසේ යන ගහලා මරපු කෙනෙක්ව මෙතරම් කතාබහට පත් වෙලා තියෙන්නේ කොහොමද? ඒක අපිට ඇත්තට කෘතිමව කරන්න බෑ. කෘතිමව කරනවා කියන්නේ අපි ප්‍රචාරණ කටයුතු දීලා, ඒ වගේම ජනමාධ්‍ය භාවිතා කරලා කිසිම දෙයක්, කිසිම හරයක් නැති පුද්ගලයෙක්ව අවුරුදු 2000කට ප්‍රොමෝට් කරන්න බෑ. ඒක නිකන් අපි සරල සාමාන්‍ය දැනුම යෙදුවත් අපිට කිසිම හරයක් නැති කෙනෙක්ව අවුරුදු 2000ක් තිස්සේ අපිට බෑ මාකට් කරන්න. ඒක අපි අවංකව පිළිගන්න ඕන. අපගේ ආගමික පසුබිම කුමක් වුවත්, අපගේ දාර්ශනික පසුබිම කුමක් වුවත්, අපි මේ සත්‍යතාවය

යාගේ බලපෑම නවත්වීමේ අවම කිරීමේ චේතනාවෙන් විවේචන කරන්නත් පුළුවන්. නමුත් අපි හෘද සාක්ෂි එක්ක ගනුදෙනුවක් කරෝති. අපක්ෂපාතව අපි බැලුවොතින් අපේ අවධානය යන්න ඕන කවුද මේ පුද්ගලයා? මොනවද එතුමා කරන්න උත්සාහ කරේ? ඇයි ලෝකය මෙතරම් එතුමා පසුපස්සේ යන්නේ? අදටත් අපි දන්න දෙයක් තමයි ලෝකයේ පවතින ප්‍රධාන ආගම් අතර වැඩියෙන්ම සිටින, සංඛ්‍යාත්මක වැඩියෙන්ම සිටින ජනතාව තමයි ක්‍රිස්තුන් වහන්සේව තමන්ගේ ස්වාමියා කරගත්ත ජනතාව. මම මේක කියන්නේ මේ ආඩම්බර වෙන්න කාරණාවක් නෙවෙයි. එහෙම නැත්නම් ඔළුව ඉදුමවා ගැනීමට, උඩඟුව ඇති කර ගැනීමට නෙවෙයි, සංඛ්‍යාලේඛන මගින් තහවුරු වන කාරණාවක් තමයි. එතකොට මේ උන්වහන්සේට මෙතරම් උන්වහන්සේව අගය කරන, උන්වහන්සේ පසුපස්සේ යන අය රැවටිලාද? එහෙම නැත්නම් මේ ජනතාව මේ මෝඩ ජනතාවක්ද, අන්ධ ජනතාවක්ද? එහෙම නැත්නම් තාම මේ මිත්‍යා මත විශ්වාස කරන ජනතාවක්ද? අපි මේ වගේ කරුණු අවංකව බැලිය යුතුයි, විග්‍රහ කර බැලිය යුතුයි. මොකද දැන් ක්‍රිස්තුන් වහන්සේගම කාලේ බැලුවොතින් තවත් ඉන්දියා ඒ වගේ පුද්ගලයන්ව කුරුස යන ගහපු රෝම අධිරාජ්‍යයේ දෙන දඬුවමක් තමයි වැරදි කරපු අයට, ඒ වගේම අපරාධකාරයන්ට, මිනිමරුවන්ට, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරන අයට රෝම අධිරාජ්‍යයේ දෙන එක දඬුවමක් තමයි කුරුසේ අනගසා මැරීම. ඒතර රෝම අධිරාජ්‍ය තුල කුරුසේ අනගසා මරපු අය ඉන්දියා දහස් ගණනාවක් ඉඳලා තියෙනවා. ඒ අතර සමහර චරිත අපි දන්නවා. අපි අහලා තියෙනවා ස්පාටකස් කියන චරිතය. වහල් නායකේ ඔහු ජීවත් වුණේ ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙන්න අවුරුදු 70කට වගේ දල වශයෙන් පෙර. ඔහු සහ තව වහලුන් කණ්ඩායමක් කැරලි ගසලා ඔවුන්වත් ඇත්තටම කුරුසේ යන ගහලා මැරුවා. ඇත්තට ස්පාටකස් විතරක් නෙවෙයි, ස්පාටකස් සමග තව 6000කට අධික වහලුන් ප්‍රමාණයක් රෝම සෙනෙවියෙක් වූ ක්‍රාසස් කියන සෙනෙවියා විසින් අනගසා මැරුවා. නමුත් ඒ පුද්ගලයන් මෙතරම්ම මානව ඉතිහාසයට බලපෑමක් කරේ නැහැ. දැන් අදටත් අපි ස්පාටකස් ගැන කතා කරනවා ඉතිහාසයේ චරිතයක් වශයෙන්. නමුත් මුළු ලෝකයේම මේ වගේ ඔහු පස්සේ යන්න, ඔහු වෙනුවෙන් ජීවිතේ කැපකරන්න සැදී පැහැදී නැහැ. එහෙනම් ඇයි මේ නාසරති ජේසුස්තුමා සුවිශේෂ වන්නේ? ඇයි කුරුසේ යන ගහන ලද පුද්ගලයන් අතර එතුමාට මෙතරම්ම බලපෑමක් කරන්න සිදුවුනේ කොහොමද? මේ කාරණාවන් ඉතා වැදගත්. මොකද අදටත් ක්‍රිස්තුන් වහන්සේ තරම් මාකට් කරන්න පුළුවන් පුද්ගලෙ නැහැ. වැඩියෙන්ම දේවල් විකුණන්න පුළුවන්. අපි කියමු උන්වහන්සේ පිළිබඳ චිත්‍ර වේවා, උන්වහන්සේ පිළිබඳව යම් යම් කලා කෘති වේවා, සිනමා කෘති වේවා, රූපවාහිනී වැඩසටහන්, කවි, පොත්, ඕනම දෙයක් උන්වහන්සේ සම්බන්ධයෙන් දෙයක් පළකරෝති මිලියන් ගණන් විකිණිනවා. අපි මෑත කාලෙත් දැක්කා ඩැන් බ්‍රවුන්ගේ ඩවින්චි කෝඩ් කියන පොත මිලියන 60කට වඩා විකුණුනා. ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධයක් තියෙනවා ඒ පොත තුල. ඒතර බලන්න අදටත් මෙතරම්ම මාකට් කරන්න පුළුවන් පුද්ගලයේ බවට උන්වහන්සේ කොහොමද පත් වුනේ? ඒ ගැන අපි සිතා බැලිය යුතු නැද්ද අවංකව? ඒ වගේම බොහොම උපේක්ෂා සහගතව, ඒ වගේම විද්‍යාත්මකව අපි බැලිය යුතු නැද්ද? එහිදී අපි තව දෙයක් කළ යුතුයි. අපේ තියෙන, අපි හැම දෙනා තුළම තියෙනවා පූර්ව මතයන් කියලා දෙයක්. එහෙම නැත්නම් පූර්ව නිගමන, එහෙම නැත්නම් පූර්ව විනිශ්චයන්, ප්‍රෙජුඩිස්, බයසස්, ප්‍රී ජජ්මන්ට් කියලා. අපි හැමෝටම තියෙනවා. එවැනි දේවල් නැති අය නෑ. නමුත් අපි පොඩ්ඩකට අපගේ ඒ පූර්ව මතයන් පැත්තකට තියලා පසුපස දාලා අපි බලන්න ඕන විවෘතව අලුත් ඇහැකින් කවුද මේ නාසරති ජේසුස් වහන්සේ කියන්නේ කියන එක. දැන් එතුමා ඉපදුනේ බෙත්ලෙහෙම කියන ඒ කුඩා නගරේ ඉපදිලා එතුමා හැදුනේ වැඩුනේ තමන්ගේ තරුණ කාලයේ ගත කරේ ගලීලයේ නාසරත්. ගලීලයේ තියෙන උතුරේ, ඒ කියන්නේ අපේ හරියට උදාහරණයක් අපි කියමුකෝ, අනුරාධපුරයෙන් ඔබට යන, අනුරාධපුරයේ සිට යාපනය දක්වා යනකොට ඒ පවතින කලාපය වගේ කලාපයක් තමයි ගලීලිය කියන්නේ. ඒ තමයි එතුමා හැදුනේ වැඩුනේ. එතුමාගේ වෘත්තිමය පසුබිම අපි දන්නවා. වඩුවෙක් වශයෙන් කටයුතු කළේ එතුමාගේ තාත්තාත් වඩුවෙක් ජෝසෙෆ් තුමා.
එවගේම ක්‍රිස්තුන් වහන්සේ

0: අවුරුදු 30 වෙනකන් අප්‍රකට ජීවිතයක් ගත කරේ. ඊට පස්සේ උන්වහන්සේගේ ඒ ප්‍රසිද්ධ ජීවිතය දේශනා කිරීමේ, මිනිසුන්ට සේවය කිරීමේ ජීවිතය පටන් ගත්ත බොහොම කෙටි කාලයක් තුල. අවුරුදු 3යි උන්වහන්සේ සේවය කරේ. දැන් ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන් මෙන්න මේ කාරණාව වැදගත්. උන්වහන්සේගේ ජීවිතයේ වැදගත්කම තියෙන්නේ ප්‍රමාණාත්මකව නෙවෙයි ගුණාත්මකව. ඒ ගුණාත්මක දෘෂ්ටියෙන් බලන්න ඕන. උන්වහන්සේ අවුරුදු 20ක් 30ක් 40ක් දේශනා කරේ නැහැ. අවුරුදු 3යි. ඒ වගේම උන්වහන්සේගේ දේශනා ශෛලිය අපි ඉදිරියේදී සලකා බලනවා වැඩි විස්තර සමග. දේශනා ශෛලිය ඉතාම කෙටි, ඍජු. සහ අපි අර කියන්නේ පොයින්ට් එකට විතරයි. එහෙමයි. උන්වහන්සේ මේ මහා පොත් ගණන් උගන්වලා නැහැ. විශාල මහා දීර්ඝ දේශනා කරලා නැහැ. බොහොම කෙටි, සරල. ඒ වගේම උන්වහන්සේගේ ජනතාවට තේරුම් ගත හැකි ජීවිතයට අදාළ දේවල් තමයි දේශනා කරලා තියෙන්නේ. ඒතර එවැනි සුළු කාලයක් තුල බොහොම සීමිත දේශනා මාලාවක් මගින්, සීමිත ක්‍රියාපටිපාටියක් මගින්, ක්‍රියාවන් මගින් මහා දැවැන්ත පෙරලියක් වෙනසක් කර අදටත් අවුරුදු 2000කට පසුවත් අදටත් වර්තමානයේ ලෝකේ වැඩියෙන්ම කතා බහ කරන, මිනිස්සු වැඩියෙන්ම කතා බහ කරන පුද්ගලයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එහෙම නැත්නම් වෙන කිසිම පුද්ගලයෙක් නෙවෙයි. මේක තමයි විද්‍යාත්මක සත්‍යතාවය. කොහොමද ඒක වුනේ? අපි ටිකක් බලමු අපේ හෘද සාක්ෂියත් එක්ක ගනුදෙනු කරලා කොහොමද මේ පුද්ගලයාට මෙතරම්ම ස්ථානයක් ලැබුණේ. දැත්තට ඔය ගැන කුදුම වුණේ අපි විතරක් නෙවෙයි, නැපෝලියන් බොනපාර්ට්ටත් ඔය ප්‍රශ්න තිබුණා. මානව ඉතිහාසයේ බිහි වුණු ඉතාම දක්ෂ යුද සෙනෙවියෙක් තමයි නැපෝලියන් බොනපාර්ට්. සමහරක් ඉතිහාසඥයෝ කියනවා එතුමා තමයි හොඳම යුද උපායට දක්ෂම කෙනා. ඉතරම්ම දක්ෂ ජෙනරල් කෙනෙක් බිහි වෙලා නැහැ කියලා. කියන්නේ කුඩා හමුදාවකින් විශාල හමුදාවන් පරාජය කිරීමේ දක්ෂ හැකියාවක් තිබුණා නැපෝලියන් බොනපාර්ට්. දැන් මේ වගේ ඉතා දක්ෂ නැපෝලියන් බොනපාර්ට්ට තිබුණු ප්‍රශ්නයක් තමයි මට මෙච්චර හමුදාවක් ඉඳලා, මෙච්චර දක්ෂ හමුදා නිලධාරීන් ඉඳලා මට පුළුවන් වුණා සෑහෙන ප්‍රමාණයක් ලෝකේ අල්ලගන්න. සෑහෙන ප්‍රමාණයක් ඔහුගේ කාලයේදී ඔහු අල්ලගත්තා. ඊජිප්තුවට වෙනකන් මේ පැත්තෙන් බැබිලෝනියාව, පර්ෂියාව ඒ වගේ පැතිවලටත් ආවා. මුළු යුරෝපෙම අල්ලගත්තා. එතකොට නැපෝලියන් බොනපාර්ට් අහනවා මේ ක්‍රිස්තුන් වහන්සේ කියන කෙනා කිසිම හමුදාවක් නැතුව, එක වෙඩිල්ලක් තියන්නේ නැතුව, එක නැවක් නැතුව, එක හමුදා මේ සෙබලෙක් නැතුව කොහොමද මිනිසුන්ගේ සිස්සතන් මෙතරම් ආක්‍රමණය කරේ? ඔහුට තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි කොහොමද මේ පුද්ගලයා, මේ වඩුවා මෙවැනි මහා දෙයක් කරේ? මට මේ දැවැන්ත හමුදාවක් තියාගෙන කරන්න බැරි වුණ දේ. ඒක හොඳ ප්‍රශ්නයක්. නැපෝලියන් බොනපාර්ට් ඉතාම අවංක කෙනෙක්. ඒ නිසායි ඔහු එවැනි අවංක ප්‍රශ්නයක් එක්ක ගනුදෙනු කරේ හෘද සාක්ෂිය තුල. අපිත් ඔය දේ අහන්න ඕන, ද්වේෂ සාගතව නෙවෙයි, විද්‍යාත්මකව සහ විවෘතව. එතකොට එතුමා, මම කිව්වා ක්‍රිස්තුන් වහන්සේ කුඩා කාලයක් තුල යම්කිසි සමාජ මෙහෙවරක් පටන් ගත්තා. මොකද එතුමා ඉපදුණු ජාතිය තමයි පැරණි ඊශ්‍රායෙල් වරු, ඊශ්‍රායෙල් ජාතිය. ගැඹුරු දීර්ඝ ඉතිහාසයක් තිබුණා. ඊශ්‍රායෙල් ජාතිය අපි දන්නවා මානව ඉතිහාසයේ වැඩියෙන්ම දුක් විඳින ලද ජාතිය තමයි ඊශ්‍රායෙල් ජාතිය. වැඩියෙන්ම යටත් විජිතකරණයට ලක් වෙලා විදේශ ජාතීන්ගෙන් පීඩාවන් වලට පත් වෙලා විශාල විදිහේ ජන සංහාරවලට, ඒ වගේම සමූල ඝාතනවලට ලක් වෙලා දුක් විඳලා, බඩගින්නේ ඉඳලා, ඒ වගේම දරුණු අත්දැකීම් වලට ලක් වෙමින් එන ලද ජනතාව. ඉතින් ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙනකොට මීට අවුරුදු 2000කට පෙර මේ ඊශ්‍රායලයේ කියන භූමිය, වර්තමානයේ වර්තමාන ඊශ්‍රායල් රජයත්, ඒ වගේම අපි දන්නා ජෝර්දානයේ කියන රාජ්‍යෙත් සමහර කොටස් තමයි මේකට අයිති උනේ. උන්වහන්සේ ඉපදෙනකොටත් මේ රට රෝම අධිරාජ්‍යයේ යටත් විජිතයක් වශයෙන් තිබුණේ, රෝමයේ යටතේ පාලනය වුණේ. ඉතර ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙනකොට රෝම අධිරාජ්‍ය වශයෙන් කටයුතු කරේ මහා ඔගස්ටස් සීසර් කියන ඒ දැවැන්ත අධිරාජ්‍යය, ප්‍රබල අධිරාජ්‍යයක්, විශාල ප්‍රමාණයක් ලෝකයේ ප්‍රදේශ අල්ලගෙන තිබුණා. ඉතර ක්‍රිස්තුන් වහන්සේ ඉපදුනේ යටත් විජිත සමයක ඉපදුනේ. ඉපදිලා උන්වහන්සේ දැක්කා ඒ වකට තිබුණු සෝචනීය තත්ත්වය ඊශ්‍රායලෙ. මොකද ඊශ්‍රායලෙ පවා ඒ වෙනකොට ජනතාව අතර පවා විෂමතාවයන් තිබුණා. විවිධාකාරයේ ජන කොටස් ඉදියා පන්ති විෂමතාවයක් තිබුණා. ගැටීම් තිබුණා. එක පැත්තකින් සදිසිවරු බොහොම ප්‍රබලයි. ඉතාම ධනවත් බලය තිබුණු ආගමික අධිකාරිය තිබුණා. ඊට අමතරව අපි දන්නවා පරිසිවරු ඉන්දියා, සෙලට්වරු ඉන්දියා, හෙරෝදිවරු ඉන්දියා, එවැනි විවිධ කණ්ඩායම් ඉන්දියා, ඒ වගේම උත්තම පූජකවරෙක් ඉන්දියා, නායක පූජකයන් ඉන්දියා යනාදී වශයෙන්. එතකොට මේ තත්ත්වය උන්වහන්සේ හරියට තේරුම් අරන් තිබුණා. උන්වහන්සේට තේරුණා අර්බුදය තියෙන්නේ මනුෂ්‍යයාගේ ඇතුළාන්තයේ තත්ත්වයේ වෙනසක් සිදු වෙන්න ඕන හදවතේ. දැන් අපිට පුළුවන් අධිරාජ්‍යවාදී රටකට එරෙහිව රගල කරන්න. ඒකේ වැරද්දක් නැහැ. එහෙම නැත්නම් ධර්ම විදිහට විදේශී ආක්‍රමණයක් තියනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්න. ඒ දේවල් හොඳයි. නමුත් අපි හිතමුකෝ ඒ විදේශීය බලවේගය අපේ රට දාලා ගියා කියලා. එතකොට තමයි අපේ සැබෑ තත්ත්වය තේරෙන්නේ. අපි එතකොට ඇත්තටම එකිනෙකාට ප්‍රේම කරනවද, එකිනෙකාට සංවේදීද, එකිනෙකා ගැන හොයනවද කියන එක තේරෙන්නේ එතකොට තමයි. ඒ නිසා ක්‍රිස්තුන් වහන්සේ ආමන්ත්‍රණය කරේ උන්වහන්සේගේ ප්‍රධාන ජීවිතේ පටන් ගත්තාම ප්‍රසිද්ධ ජීවිතය මිනිස්යාගේ සැබෑ තත්වයට සමාජයේ තියෙන ඒ පාපකාරී තත්වයේ මූලාශ්‍රය තියෙන්නේ මානව හදවත තුල, අපගේ ඇතුළාන්තය තුල. ඒතර ඇතුළාන්තයේ සිදුවෙන පරිවර්තනය තමයි විප්ලවය, තමයි සැබෑ විප්ලවය. ඒ නිසා තමයි උන්වහන්සේ තම දූත මෙහෙවර පටන් ගත්තම මිනිසුන්ව යොමු කරේ වෙනසකට, පරිවර්තනයකට. ඉස්සෙල්ලා අපේ තුල තියෙන ඒ වෙනස කරගන්න ඕන. ඒතර අපි අනිත් අයවත් හරියට දකිනවා. අනිත් අය විග්‍රහ කරගෙන වැඩක් නැහැ, මට මාව හරියට දකින්න බැරි. එතනින් තමයි හැම වෙනසක්ම සිදුවෙන්නේ, හැම වෙනසකටම පදනම දාගන්න පුළුවන්. එතකොට ක්‍රිස්තුන් වහන්සේ ඒ අවුරුදු තුන තුල තමන්ගේ ඒ භූමිය තුල ජනතාවට දේශනා කරන්න පටන් ගත්තා. ඒ වගේම විවිධාකාරී සුවය ලබා දෙන, මිනිසුන්ව නිදහස් කරන ක්‍රියාවන් පටන් ගත්තා. ඇත්තට බයිබලීය ලෝකයට අනුව වචනයයි ක්‍රියාවයි කියන්නේ දෙකක් නෙවෙයි, එකක්. වචනයයි ක්‍රියාවයි කියන්නේ එකක්. ඒතර ක්‍රිස්තුන් වහන්සේ සමහර දේවල් කරා, සමහර දේවල් ඉගන්වා, එහෙම නෙවෙයි. උන්වහන්සේ ඉගන්නපු දේ කරා, ඒ වගේම කරපු දේ ඉගන්වා. සමහර අවස්ථාවන් වලදී උන්වහන්සේ මුලින්ම දෙයක් කරලා ඊට පස්සේ මිනිස්සු අහන, ඇයි ඔබතුමා එහෙම කරන්නේ, ඇයි ඔබතුමා එහෙම හැසිරෙන්නේ. ඒතකොට තමයි විග්‍රහය දෙන්නේ. ඒ නිසා ඉතා වැදගත් දෙයක් අපි තේරුම් ගත යුතුයි ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන්. උන්වහන්සේගේ ජීවිතයේ ක්‍රියාවයි වචනයයි, එහෙම නැත්නම් ක්‍රියාවයි දේශනාවයි කියලා කියන්නේ එකම දෙයක්, එකම කාසියක පැති දෙකක්. ඒක අපි හරියට මුල ඉඳලම ග්‍රහණය කරගත යුතුයි. ඒතර උන්වහන්සේ තම භූමිය තුල තමාගේ මව් භාෂාව වූ එවකට ඕන් කතා කරේ ගලීලියානු අරමයික් භාෂාව. උන්වහන්සේ හැදුණු වැඩිනේ ගලීලිය ප්‍රදේශයේ. ඒ ගලීලයේ ප්‍රදේශයටම ආවේණික වූ අරමයික් තිබුණා භාෂා කතා කරන විදියක්. ඒ වගේම අපි දන්නවා ජෙරුසලෙමටම ආවේණික වූ ඔවුන්ගේ තිබුණා ඒ භාෂාව කතා කරන විදියක්, ඇක්සන්ට් එක. ඔවුන් අර උච්චාරණය කරන විදිහේ වෙනසක්. ඒක හරියට අර සිංහල භාෂාව දකුණු මිනිස්සු කතා කරන විදියයි, කොළඹ අය කතා කරන විදියයි, අපි ගියොත් හලාවත පුත්තලම් පැත්තේ කතා කරන විදියයි, අනුරාධපුරයේ විදිය, නුවර පැත්තේ තව විදියකට යම් යම් විදියේ යම් යම් වෙනස්කම් තියෙනවා එකම භාෂාව. අන්නේ වෙන දෙයක් තමයි ගලීලියානු අරමයික් භාෂාවේ තිබුණේ. ඒ තමන්ගේ මව් භාෂාවෙන් උන්වහන්සේ ජනතාවට තේරෙන විදිහට විශාල ගැඹුරු පණිවිඩයක් බොහොම සරලව කෙටියෙන් සංවේදනය කරා. දැන් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන. මෙහිදී ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේදී සංනිවේදනය කිරීමේ හොඳම ස්වභාවය තමයි කට වචනයෙන් කරන එක. මොකද බහුතරයකට ජනතාවකට ලියන්න කියන්න දැනගෙන ඉඳියේ නැහැ ඊශ්‍රායල් සමාජයේ. ලියන්න කියන්න දැනගෙන ඉඳියේ විනයදරයන් සමහර පරිසිවරු සහ සදිසිවරු වගේ අයට තමයි අධ්‍යාපනය තිබුණේ. සාමාන්‍ය ජනතාව අතර ලියන්න කියන්න දැනගෙන ඉඳපු අය ඉතාම අඩුයි. බහුතරයක් දැනන් හිටියේ නැහැ. ඒ නිසා වෙන දෙයක් නැහැ, උන්වහන්සේට එය වාචිකව තමයි ජනතාවට ලබා දෙන්න වෙන්නේ. ඒතරේ වාචිකව උන්වහන්සේ තැනින් තැන ගොස් දේශනා කරමින්, ලෙඩුන් සුව කරමින්, ඒ වගේම විශාල විදිහේ ජනතාවට යහපතක් සිදුවෙන ආකාරයේ ක්‍රියා කරමින් අවුරුදු 3ක් තිස්සේ දේවල් කරා. ඒතර ඒ උන්වහන්සේගේ ඒ අවුරුදු 3 තුල කරපු දේවල් ඒ භාවිතාව ඉතා වැදගත්. එය තමයි මුල් පදනම, එහෙම නැත්නම් අතිවාරම උනේ උන්වහන්සේ ඒ ගොඩනගන ඒ අලුත් දැක්ම සඳහා. එතකොට අපි මේ කාරණාවන් අපි එහෙනම් සරල වශයෙන් තේරුම් ගන්න. එකක්, උන්වහන්සේගේ පසුබිම ජුදා පසුබිමක්. උන්වහන්සේ ජුදා වංශිකයෙක්, ඒ ජුදා සමාජය තුළ වර්ධනය වුණු කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ අධ්‍යාත්මික පෝෂණය ලබා ගත්තේ අපි කියනවා ඒ හේබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ. කිතුනුව වශයෙන් අපි කියනවා පැරණි දිවිසුම කියලා. එමත හේබ්‍රේ වරුන්ගේ ශුද්ධ ලියවිලි ග්‍රන්ථවලින් තමයි උන්වහන්සේගේ අධ්‍යාත්මික පෝෂණය ලබා ගත්තේ. ඒ වගේම උන්වහන්සේ තමන්ගේ රටේ එවකට තිබුණු ඒ ජන ජීවිතයේ යථාර්ථයන් ගැඹුරින් කියවගෙන තිබුණා. සංස්කෘතික, ආර්ථික, දේශපාලන, මානසික, ඒ වගේම භාෂාමය තත්වයන් උන්වහන්සේ හොඳට හදාරලා තිබුණා, සංවේදී වෙලා තිබුණා තමන්ගේ තත්වයට. මොකද අපි ඕනෑම දෙයක් කරනකොට අපි තේරුම් ගන්න ඕන අපගේ ඒ ජන කණ්ඩායම, අපි කියන ඕඩියන්ස් එක හරියට තේරුම් ගන්න ඕන, නැත්නම් කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. ඒතකොට ඒ දෙයටත් උන්වහන්සේ බොහොම සංවේදී වුණා. ඒ වගේම උන්වහන්සේට තිබුණා ඉතා වැදගත් දෙයක්. ඒ තමයි දෙවියන් වහන්සේ සමග ගැඹුරු ගනුදෙනුවක් සම්බන්ධතාවය. ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේ වැහැඳින්නේ ඒ අරමයික වචනෙන් අබ්බා කියන, මගේ තාත්තා. ඊතරම්ම සෙනෙහසාත්මක සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඒ විතරක් නෙමෙයි, ක්‍රිස්තුන් වහන්සේගේ අනන්‍යතාවයේ සකස් වුණේ ඒ තුලේ. අපි උදාහරණයකට ඒ අබ්බා කියන අත්දැකීම අයින් කරෝති, අයින් කරලා ක්‍රිස්තුන් වහන්සේව තේරුම් ගන්න ගියෝතින් අපිට ක්‍රිස්තුන් වහන්සේව හරියට තේරුම් ගන්න බෑ. ඒ නිසා ඒ ඉතා වැදගත්. උන්වහන්සේගේ සමස්ත චරිතය අනන්‍යතාවය සකස් වුණේ දෙවියන් වහන්සේ සමග තිබුණු ඒ ගැඹුරු සම්බන්ධතාවය තුලින්, ඒ සෙනෙහසාත්මක ගනුදෙනුව තුලින් තමයි උන්වහන්සේ කවුද කියන එක සකස් වෙලා තිබුණේ, ගොඩ නැගිලා තිබුණේ, පෝෂණය වෙලා තිබුණේ. ඒතර ඒ අත්දැකීමත් අපිට සම්බන්ධ කරගන්න වෙනවා අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ගැන අපි කරන ඕනෑම අධ්‍යයනයකදී.
1: ඔබ ඒ සවන් දුන්නේ මාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ

වෙනස්ම ආරේ වෙනස්ම කලාවක අලුත් අත්දැකීමක් බිඳින්න.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද වාසනාවක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත්සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම අපි නිතරම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින් අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

0: යාඥාවට ඔබට සවන් දිය හැක.
1: ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්ය සිදු කරන්නානෙනි. ඉතා බල සම්පන්න වූ ශුද වූ අන්තෝනි මුනින්ද්‍රේනි, ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් වැරදි මතවලින් ඇතිවන සියලු විපත් දුරුවන්නේය. හදිසි මරණය ආරක්ෂා කරනු ලබන්නේය. යක්ෂයාගේ සියලු මායම් වලින් ගලවා ගනු ලබන්නේය. සොරා ගනු ලැබුවා වූද නැති වී ගියා වූද සියල්ල නැවතත් අයිතිකරුවන් වෙතට පුදුමාකාර ලෙස ළඟා කර දෙනු ලබන්නේය. හෘදයාංගම ප්‍රේමයෙන්ද ස්ථීර විශ්වාසයෙන්ද අද දින මම ඔබගේ සරණ පිහිට ඉල්ලා සිටීමට පැමිණියමි. ලක්ෂ සංඛ්‍යාත විශ්වාසකෙන් තම තමන්ගේ නැති වූ දේවල් ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් ආපසු ලබාගත් බව මම විශ්වාස කරමි. මා සන්තකෙන් ඈත් වී තිබෙන

0: නිසා මම මහත්සේ සිත් තැවලට පත්ව සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ථ පිහිට උපකාරයෙන් එය මට නැවත ලබා දුන මැනව. මහත් වූ ආශ්චර්යාද්භූත සිද්ධ කරන්නා වූ ශුද්ධ වූ අන්තෝනි මුනින්ද්‍රේණි, විශ්වාසයෙන් යුක්තව මම අද දින මෙම පිහිට උපකාරය ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් අපගේ ඉල්ලීම් දානය කරන දෙවියන් වහන්සේට නිතර ප්‍රශංසා වේවා, වන්දනාවත් ගෞරවයත් අත් වේවා. ආමෙන්.
1: ඔබේ සවන් දුන්නේ ශුද්ධ අන්තෝනි මුනිතුන්ගේ විශේෂ ආඥාවකටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

රස විඳින්න, සතුටු වෙන්න, විනෝද වෙන්න. අන්න එතන තමයි තියෙන වැදගත්කම. අන්නේ වැදගත්කම ගැන හිතන ඔයාට අහන්න ඕනම රේඩියෝ එකක් තමයි දිමුතු රේඩියෝ. ගීත රසය දැනෙන හැදෑවක ඔබටත් එකතු වෙන්න අපි ආරාධනා කරනවා දිමුතු රේඩියෝ.

ජීවිත ගංගාවේ හමුවෙන ගල්පර හමුවේ නොනැවති ඉදිරියට යන්නට සවිය දෙන නද මිහිර දිමුතු රේඩියෝයි.

බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳෙන්න අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.

0: ජීවිත ගංගාවේ හමුවෙන ගල්පර හමුවේ නොනැවති ඉදිරියට යන්නට සවිය දෙන නද විහිර දිමුතු රේඩියෝයි.
1: දිමුතු රේඩියෝ ආන ඔබට මේ ළඟට දේව මාතා ප්‍රාර්ථනාව සමග එක් විය හැකියි.

ගායනය චාල්ස් තෝමස් සමඟ නුවන් දිගසේ නරත්න. ගී පදරචනය පෝල් ප්‍රනාන්දු පියතුමා. සංගීත අධ්‍යක්ෂණය ස්ටැන්ලි පීරිස්.

වෙනස්ම ආරේ වෙනස්ම කලාවක අලුත් අත්දැකීමක් විඳින්න

දුරකථනංක 077 32 65 133 071 83 71 582

0: ලොවවටා සැරිසරන
1: මහාචාර්ය ඇන්ටෝනි රේඩියෝ දහම් කතිකාවත මීට ඔබට සවන් දී හැකියි.
2: ජේසුස් පිතායි. නාසරත් හි ජේසුස් වහන්සේ ඉපදිලා දැන් අවුරුදු 2000ක් වෙනවා. ඒ වගේම අපි දන්නවා වහන්සේව ඉතාම ධර්ම විදිහට දසවද දීලා කුරුසේක ඇන ගහලා මරලා දැම්මා. එතකොට ඉතිහාසයේ උත්සාහ කරේ ඒ කාලේ ඉඳපු මිනිසුන් උත්සාහ කරේ වහන්සේව ඉතිහාසයෙන් ඈත් කරලා දාන්න, ඉතිහාසයෙන් නැති කරලා දාන්න, අමතක කරලා දාන්න. නමුත් අවුරුදු 2000කට පස්සේ තවම උන්වහන්සේ පිළිබඳව ඒ කතිකාව, උන්වහන්සේ පිළිබඳ ඒ උනන්දුව, අවබෝධය තවමත් තියෙනවා බොහොම ප්‍රබල විදිහට පැතිරිලා. දැන් ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන් සමහරක් අය බොහොම සුභවාදීව කතා කරනවා. තව සමහරක් අය උන්වහන්සේගේ දහමට සහ උන්වහන්සේගේ චරිතයට අදටත් නිර්දය ලෙස පහර ගසනවා. ඔය දෙකෙන්ම අපිට තේරෙන්නේ එක කාරණාවක්, උන්වහන්සේ තවමත් අපේ ජීවිතවලට බලපෑමක් කරනවා. දැන් මේක අපි කැමති වුණත් අකමැති වුණත් උන්වහන්සේව අපි අගය කරත් නැතත් උන්වහන්සේව අපි ප්‍රතික්ෂේප කරත් විවේචනය කරත් අපිට පිළිගන්න වෙන සත්‍යතාවයක්. මානව ඉතිහාසයේ වැඩියෙන්ම කතාබහට පත්තුණු පුද්ගලයා තමයි නාසරත් හි ජේසුස් වහන්සේ. එතකොට මානව ඉතිහාසයේ ඉඳලා තියෙනවා ශ්‍රේෂ්ඨ චරිත, දැවැන්ත චරිත ඉඳලා තියෙනවා අතීතයේ ඉඳලා. අපි ගමුකෝ උදාහරණයකට ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක්‍රටිස් වගේ ප්‍රඥාවන්තයෝ. ඒ වගේම ඉඳලා තිනවා මෑත කාලයේ අපි හිතමුකෝ නැපෝලියන් බොනපාට්, ඊට පස්සේ ඒබ්‍රහම් ලින්කන් වැනි දැවැන්ත චරිත. නමුත් ඔය හැම චරිතයක් එක්කම අපි ඇත්තටම අවංකව අපක්ෂපාතීව සංසන්දනය කරෝතින් ක්‍රිස්තුන් වහන්සේ තරම් හොඳට හෝ නරකට වැඩියෙන්ම කතාබහට ලක්වුණු පුද්ගලෙක් නැහැ උන්වහන්සේට සමකරන්න. ඇයි එහෙම වෙලා තියෙන්නේ? උන්වහන්සේව පල් හොරෙක් වශයෙන් කුරුසේ යන ගහලා මරපු කෙනෙක්ව මෙතරම් කතාබහට පත් වෙලා තියෙන්නේ කොහොමද? ඒක අපිට ඇත්තට කෘතිමව කරන්න බෑ. කෘතිමව කරනවා කියන්නේ අපි ප්‍රචාරණ කටයුතු දීලා, ඒ වගේම ජනමාධ්‍ය භාවිතා කරලා කිසිම දෙයක්, කිසිම හරයක් නැති පුද්ගලයෙක්ව අවුරුදු 2000කට ප්‍රොමෝට් කරන්න බෑ. ඒක නිකන් අපි සරල සාමාන්‍ය දැනුම යෙදුවත් අපිට කිසිම හරයක් නැති කෙනෙක්ව අවුරුදු 2000ක් තිස්සේ අපිට බෑ මාකට් කරන්න. ඒක අපි අවංකව පිළිගන්න ඕන. අපගේ ආගමික පසුබිම කුමක් වුවත්, අපගේ දාර්ශනික පසුබිම කුමක් වුවත් අපි මේ සත්‍යතාවය පිළිගත යුතුයි. එහෙමනම් අපි තුල ඇතිවෙන්න ඕන අවංකවම කුතුහලයක්, කවුද මේ පුද්ගලයා? මොනවද උන්වහන්සේ කරන්න ගියේ? ඇයි අදටත් ලෝකය මේ වගේ උන්වහන්සේ ගැන උනන්දුවක් දක්වන්නේ? අඩු ගානේ උන්වහන්සේට මෙතරම් විවේචන එල්ල කරන්නේ ඇයි කියන එක අපි හිතන්න ඕන බොහොම අපක්ෂපාතීව. දැන් සමහරක් අයට උන්වහන්සේව විවේචනය කරන්න පුළුවන් බොහොම ද්වේෂ සහගතව, ඊර්ෂ්‍යාවන්ත ලෙස, මේ පුද්ගලයා මෙතරම්ම ලෝකයට බලපෑමක් කරපු කෙනෙක් කියලා. එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ ඒ බලපෑම නවත්වීමේ, අවම කිරීමේ චේතනාවෙන් විවේචන කරන්නත් පුළුවන්. නමුත් අපි හෘද සාක්ෂි එක්ක ගනුදෙනුවක් කරවතින්, අපක්ෂපාතව අපි බැලුවොතින් අපේ අවධානය යන්න ඕන කවුද මේ පුද්ගලයා? මොනවද එතුමා කරන්න උත්සාහ කරේ? ඇයි ලෝකය මෙතරම් එතුමා පසුපස්සේ යන්නේ? දැන් අදටත් අපි දන්න දෙයක් තමයි ලෝකේ පවතින ප්‍රධාන ආගම් අතර වැඩියෙන්ම සිටින, සංඛ්‍යාත්මකව වැඩියෙන්ම සිටින ජනතාව තමයි ක්‍රිස්තුන් වහන්සේව තමන්ගේ ස්වාමියා කරගත්ත ජනතාව. මම මේක කියන්නේ මේ ආඩම්බර වෙන්න කාරණාවක් නෙවෙයි. එහෙම නැත්නම් ඔළුව ඉදමවා ගැනීමට, උඩඟුව ඇති කර ගැනීමට නෙවෙයි, සංඛ්‍යාලේඛන මගින් තහවුරුවන කාරණාවක් තමයි. එතකොට මේ උන්වහන්සේට මෙතරම් උන්වහන්සේව අගය කරන, උන්වහන්සේ පසුපස්සේ යන අය රැවටිලාද? එහෙම නැත්නම් මේ ජනතාව මේ මෝඩ ජනතාවක්ද, අන්ධ ජනතාවක්ද? එහෙම නැත්නම් තාම මේ මිත්‍යා මත විශ්වාස කරන ජනතාවක්ද? අපි මේ වගේ කරුණු අවංකව බැලිය යුතුයි. විග්‍රහ කර බැලිය යුතුයි. මොකද දැන් ක්‍රිස්තුන් වහන්සේගම කාලේ බැලුවොතින් තවත් ඉන්දියා ඒ වගේ පුද්ගලයන්ව කුරුසේ යන ගහපු රෝම අධිරාජ්‍යයේ දෙන දඬුවමක් තමයි වර්ධි කරපු අයට, ඒ වගේම අපරාධකාරයන්ට, මිනිමරුවන්ට, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරන අයට රෝම අධිරාජ්‍යයේ දෙන එක දඬුවමක් තමයි කුරුසේ යන ගසා මැරීම. එතකොට රෝම අධිරාජ්‍ය තුල කුරුසේ යන ගසා මරපු අය ඉන්දියා දහස් ගණනාවක් ඉඳලා තියෙනවා. ඒ අතර සමහර චරිත අපි දන්නවා. අපි අහලා තියෙනවා ස්පාටකස් කියන චරිතය. වහල් නායකෙක්, ඔහු ජීවත් වුණේ ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙන්න අවුරුදු 70කට වගේ දල වශයෙන් පෙර. ඔහු සහ තව වහලුන් කණ්ඩායමක් කැරලි ගසලා ඔවුන්වත් ඇත්තටම කුරුසේ යන ගහලා මැරුවා. ඇත්තට ස්පාටකස් විතරක් නෙවෙයි, ස්පාටකස් සමග තව 6000කට අධික වහලුන් ප්‍රමාණයක් රෝම සෙනෙවියෙක් වූ ක්‍රාසස් කියන සෙනෙවියා විසින් අනගසා මැරුවා. නමුත් ඒ පුද්ගලයන් මෙතරම්ම මානව ඉතිහාසයට බලපෑමක් කරේ නැහැ. දැන් අදටත් අපි ස්පාටකස් ගැන කතා කරනවා ඉතිහාසයේ චරිතයක් වශයෙන්. නමුත් මුළු ලෝකයේම මේ වගේ ඔහු පස්සේ යන්න, ඔහු වෙනුවෙන් ජීවිතය කැපකරන්න සැදී පැහැදී නැහැ. එහෙනම් ඇයි මේ නාසරති ජේසුස්තුමා සුවිශේෂ වන්නේ? ඇයි කුරුසේ යන ගහන ලද පුද්ගලයන් අතර එතුමාට මෙතරම් බලපෑමක් කරන්න සිදුුණේ කොහොමද? මේ කාරණාවන් ඉතා වැදගත්. මොකද අදටත් ක්‍රිස්තුන් වහන්සේ තරම් මාකට් කරන්න පුළුවන් පුද්ගලෙ නැහැ. වැඩියෙන්ම දේවල් විකුණන්න පුළුවන්. අපි කියමු උන්වහන්සේ පිළිබඳ චිත්‍ර වේවා, උන්වහන්සේ පිළිබඳව යම් යම් කලා කෘති වේවා, සිනමාපටි සිනමා කෘති වේවා, රූපවාහිනී වැඩසටහන්, කවි, පොත්, ඕනම දෙයක් උන්වහන්සේ සම්බන්ධයෙන් දෙයක් කලකරෝති මිලියන් ගණන් විකිණිනවා. අපි මෑත කාලෙත් දැක්කා ඩැන් බ්‍රවුන්ගේ ඩවින්චි කෝඩ් කියන පොත මිලියන 60කට වඩා විකුණුණා. ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධයක් තියෙනවා ඒ පොත තුල. ඒතර බලන්න අදටත් මෙතරම්ම මාකට් කරන්න පුළුවන් පුද්ගලයේ බවට උන්වහන්සේ කොහොමද පත් වුණේ? ඒ ගැන අපි සිතා බැලිය යුතු නැද්ද අවංකව? ඒ වගේම බොහොම උපේක්ෂා සහගතව, ඒ වගේම විද්‍යාත්මකව අපි බැලිය යුතු නැද්ද? එහිදී අපි තව දෙයක් කළ යුතුයි. අපේ තියෙන අපි හැම දෙනා තුළම තියෙනවා පූර්ව මතයන් කියලා දෙයක්. එහෙම නැත්නම් පූර්ව නිගමන, එහෙම නැත්නම් පූර්ව විනිශ්චයන්, ප්‍රෙජුඩිස්, බයසස්, ප්‍රීජජ්මන් කියලා අපි හැමෝටම තියෙනවා. එවැනි දේවල් නැති අය නෑ. නමුත් අපි පොඩ්ඩකට අපගේ ඒ පූර්ව මතයන් පැත්තකට තියලා පසුපස දාලා අපි බලන්න ඕන විවෘතව අලුත් ඇහැකින් කවුද මේ නාසරති ජේසුස් වහන්සේ කියන්නේ කියන එක. දැන් එතුමා ඉපදුනේ බෙත්ලෙහෙම කියන ඒ කුඩා නගරේ ඉපදිලා එතුමා හැදුනේ වැඩුනේ තමන්ගේ තරුණ කාලයේ ගත කරේ ගලීලයේ නාසරෙත්. ගලීලයේ තියෙන උතුරේ, ඒ කියන්නේ අපේ හරියට උදාහරණයක් අපි ගමුකෝ, අනුරාධපුරයෙන් ඔබට යන අනුරාධපුරයේ සිට යාපනය දක්වා යනකොට ඒ පවතින කලාපය වගේ කලාපයක් තමයි ගලීලිය කියන්නේ. ඒ තමයි එතුමා හැදුනේ වැඩුනේ. එතුමාගේ වෘත්තිමය පසුබිම අපි දන්නවා වඩුවෙක් වශයෙන් කටයුතු කළේ එතුමාගේ තාත්තාත් වඩුවේ ජෝසෙෆ් තුමා. ඒ වගේම ක්‍රිස්තුන් වහන්සේ අවුරුදු 30 වෙනකම් අප්‍රකට ජීවිතයක් ගත කළේ. ඊට පස්සේ උන්වහන්සේගේ ඒ ප්‍රසිද්ධ ජීවිතය දේශනා කිරීමේ, මිනිසුන්ට සේවය කිරීමේ ජීවිතය

උගන්නලන හැ. විශාල මහාදීර්ඝ දේශනා කරලන. බොහොම කෙටි සරල ඒවගේම උන්වහන්සගේ ජනතාවට තේරුම් ගත හැකි ජීවිතයට අදාළ දේවල් තමයි දේශනා කරලා තියෙන්නේ. එතර එවැනි සුළු කාලයක් තුළ බොහොම සීමිත දේශනා මාලාවක් මගින්, සීමිත ක්‍රියාපටිපාටියක් මගින්, ක්‍රියාවන් මගින් මහා දැවැන්ත පෙරලියක් වෙනසක් කර අදටත් දෙදහකට පසුවත් අදටත් වර්තමානයේ ලෝකයේ වැඩියෙන්ම කතා බහ කරන මිනිස්සු වැඩියෙන්ම කතා බහ කරන පුද්ගලයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එහෙම නැත්නම් වෙන කිසිම පුද්ගලයෙක් නෙවෙයි. මේක තමයි විද්‍යාත්මක සත්‍යතාවය. කොහොමද ඒක වුනේ? අපි ටිකක් බලමු අපේ හෘද සාක්ෂියත් එක්ක ගනුදෙනු කරලා කොහොමද මේ පුද්ගලයාට මෙතරම්ම ස්ථානයක් ලැබුණේ. දැත්තට ඔය ගැන පුදුම වුණේ අපි විතරක් නෙවෙයි, නැපෝලියන් බොනපාර්ට්ටත් ඔය ප්‍රශ්න තිබුණා. මානව ඉතිහාසයේ බිහි වුණු ඉතාම දක්ෂ යුද සෙනෙවියෙක් තමයි නැපෝලියන් බොනපාර්ට්. සමහරක් ඉතිහාසඥයෝ කියනවා එතුමා තමයි හොඳම යුද උපායට දක්ෂම කෙනා. එතරම්ම දක්ෂ ජෙනරල් කෙනෙක් බිහි වෙලා නැහැ කියලා. කියන්නේ කුඩා හමුදාවකින් විශාල හමුදාවන් පරාජය කිරීමේ දක්ෂ හැකියාවක් තිබුණා නැපෝලියන් බොනපාර්ට්. දැන් මේ වගේ ඉතා දක්ෂ නැපෝලියන් බොනපාර්ට්ට තිබුණු ප්‍රශ්නයක් තමයි මට මෙච්චර හමුදාවක් ඉඳලා, මෙච්චර දක්ෂ හමුදා නිලධාරීන් ඉඳලා මට පුළුවන් වුණා සෑහෙන ප්‍රමාණයක් ලෝකේ අල්ලගන්න. සෑහෙන ප්‍රමාණයක් ඔහුගේ කාලයේදී ඔහු අල්ලගත්තා. ඊජිප්තුවට වෙනකන් මේ පැත්තෙන් බැබිලෝනියාව, පර්ෂියාව ඒ වගේ පැතිවලටත් ආවා. මුළු යුරෝපෙම අල්ලගත්තා. එතකොට නැපෝලියන් බොනපාර්ට් අහනවා මේ ක්‍රිස්තුන් වහන්සේ කියන කෙනා කිසිම හමුදාවක් නැතුව, එක වෙඩිල්ලක් තියන්නේ නැතුව, එක නැවක් නැතුව, එක හමුදා මේ සෙබලෙක් නැතුව කොහොමද මිනිසුන්ගේ සිස්සතන් මෙතරම්ම ආක්‍රමණය කරේ? ඔහුට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි කොහොමද මේ පුද්ගලයා මේ වඩුවා මෙවැනි මහා දෙයක් කරේ, මට මේ දැවැන්ත හමුදාවක් තියාගෙන කරන්න බැරි වුණේ දෙ. ඒක හොඳ ප්‍රශ්නයක්. නැපෝලියන් බොනපාර්ට් ඉතාම අවංක කෙනෙක්. ඒ නිසා ඔහු එවැනි අවංක ප්‍රශ්නයක් එක්ක ගනුදෙනු කරේ හෘද සාක්ෂිය තුල. අපිත් ඔය දේ අහන්න ඕන ද්වේෂ සාගතව නෙවෙයි, විද්‍යාත්මකව සහ විවෘතව. එතකොට එතුමා, මම කිව්වා ක්‍රිස්තුන් වහන්සේ කුඩා කාලයක් තුල යම්කිසි සමාජ මෙහෙවරක් පටන් ගත්තා. මොකද එතුමා ඉපදුණු ජාතිය තමයි පැරණි ඊශ්‍රායෙල් වරු. ඊශ්‍රායෙල් ජාතිය ගැඹුරු දීර්ඝ ඉතිහාසයක් තිබුණා. ඊශ්‍රායෙල් ජාතිය අපි දන්නවා මානව ඉතිහාසයේ වැඩියෙන්ම දුක් විඳින ලද ජාතිය තමයි ඊශ්‍රායෙල් ජාතිය. වැඩියෙන්ම යටත් විජිතකරණයට ලක් වෙලා විදේශ ජාතීන්ගෙන් පීඩාවන් වලට පත් වෙලා විශාල විදිහේ ජන සංහාරවලට, ඒ වගේම සමූල ඝාතනවලට ලක් වෙලා දුක් විඳලා බඩගින්න ඉඳලා, ඒ වගේම දරුණු අත්දැකීම් වලට ලක් වෙමින් එන ලද ජනතාව. ඉතින් ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙනකොට මීට අවුරුදු 2000කට පෙර මේ ඊශ්‍රායලයේ කියන භූමිය, වර්තමානයේ වර්තමාන ඊශ්‍රායල් රජයත්, ඒ වගේම අපි දන්න ජෝර්දානයේ කියන රාජ්‍යෙත් සමහර කොටස් තමයි මේකට අයිති උනේ. උන්වහන්සේ ඉපදෙනකොටත් මේ රට රෝම අධිරාජ්‍යයේ යටත් විජිතයක් වශයෙන් තිබුණේ. රෝමයේ යටතේ පාලනය වුණේ. ඉතර ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙනකොට රෝම අධිරාජ්‍ය වශයෙන් කටයුතු කරේ මහා ඔගස්ටස් සීසර් කියන ඒ දැවැන්ත අධිරාජ්‍යය. ප්‍රබල අධිරාජ්‍යයක් විශාල ප්‍රමාණයක් ලෝකයේ ප්‍රදේශ අල්ලගෙන තිබුණා. ඉතර ක්‍රිස්තුන් වහන්සේ ඉපදුනේ යටත් විජිත සමයක ඉපදුනේ. ඉපදිලා උන්වහන්සේ දැක්කා එවකට තිබුණු සෝචනීය තත්වය ඊශ්‍රායලයේ. මොකද ඊශ්‍රායලයේ පවා ඒ වෙනකොට ජනතාව අතර පවා විෂමතාවයන් තිබුණා. විවිධාකාරයේ ජන කොටස් ඉදියා පන්ති විෂමතාවයක් තිබුණා. ගැටීම් තිබුණා. එක පැත්තකින් සදිසිවරු බොහොම ප්‍රබලයි. ඉතාම ධනවත් බලය තිබුණු ආගමික අධිකාරිය තිබුණා. ඊට අමතරව අපි දන්නවා පරිසිවරු ඉන්දියා, ජෙලට්වරු ඉන්දියා, හෙරෝදිවරු ඉන්දියා, එවැනි විවිධ කණ්ඩායම් ඉන්දියා, ඒ වගේම උත්තම පූජකවරෙක් ඉන්දියා, නායක පූජකයන් ඉන්දියා යනාදී වශයෙන්. එතකොට
මේ තත්ත්වය උන්වහන්සේ හරියට තේරුම් අරන් තිබුණා. උන්වහන්සේට තේරුණා

0: අර්බුදය තියෙන්නේ මනුෂ්‍යයාගේ ඇතුළාන්තයේ තත්ත්වය වෙනසක් සිදුවෙන්න ඕන. හදවතේ. දැන් අපිට පුළුවන් අධිරාජ්‍යවාදී රටකට එරෙහිව අරගල කරන්න. ඒකේ වැරද්දක් නැහැ. එහෙම නැත්නම් ධර්ම විදිහට විදේශී ආක්‍රමණයක් තියනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්න. ඒ දේවල් හොඳයි. නමුත් අපි හිතමුකෝ ඒ විදේශීය බලවේගය අපේ රට දාලා ගියා කියලා. එතකොට තමයි අපේ සැබෑ තත්ත්වය තේරෙන්නේ. අපි ඒතර ඇත්තටම එකිනෙකාට ප්‍රේම කරනවද? එකිනෙකාට සංවේදීද? එකිනෙකා ගැන හොයනවද කියන එක තේරෙන්නේ එතකොට තමයි. ඒ නිසා ක්‍රිස්තුන් වහන්සේ ආමන්ත්‍රණය කරේ උන්වහන්සේගේ ප්‍රධාන ජීවිතය පටන් ගත්තාම ප්‍රසිද්ධ ජීවිතය මිනිස්යාගේ සැබෑ තත්වයට සමාජයේ තියෙන ඒ පාපකාරී තත්වයේ මූලාශ්‍රය තියෙන්නේ මානව හදවත තුල. අපගේ ඇතුළාන්තය තුල. ඒතර ඇතුළාන්තයේ සිදුවෙන පරිවර්තනය තමයි විප්ලවය තමයි සැබෑ විප්ලවය. ඒ නිසා තමයි උන්වහන්සේ තම දූත මෙහෙවර පටන් ගත්තම මිනිසුන්ව යොමු කරේ වෙනසකට, පරිවර්තනයකට. ඉස්සෙල්ලා අපේ තුල තියෙන ඒ වෙනස කරගන්න ඕන. ඒතර අපි අනිත් අයවත් හරියට දකිනවා. අනිත් අය විග්‍රහ කරගෙන වැඩක් නැහැ. මට මාව හරියට දකින්න බැරි. එතනින් තමයි හැම වෙනසක්ම සිදුවෙන්නේ. හැම වෙනසකටම පදනම දාගන්න පුළුවන්. එතකොට ක්‍රිස්තුන් වහන්සේ ඒ අවුරුදු තුන තුල තමන්ගේ ඒ භූමිය තුල ජනතාවට දේශනා කරන්න පටන් ගත්තා. ඒ වගේම විවිධාකාරී සුවය ලබා දෙන, මිනිසුන්ව නිදහස් කරන ක්‍රියාවන් පටන් ගත්තා. ඇත්තට බයිබලීය ලෝකයට අනුව වචනයයි ක්‍රියාවයි කියන්නේ දෙකක් නෙවෙයි, එකක්. වචනයයි ක්‍රියාවයි කියන්නේ එකක්. ඒතර ක්‍රිස්තුන් වහන්සේ සමහර දේවල් කරා, සමහර දේවල් ඉගන්වා, එහෙම නෙවෙයි. උන්වහන්සේ ඉගන්නපු දේ කරා, ඒ වගේම කරපු දේ ඉගන්වා. සමහර අවස්ථාවන් වලදී උන්වහන්සේ මුලින්ම දෙයක් කරලා ඊට පස්සේ මිනිස්සු අහනවා, ඇයි ඔබතුමා එහෙම කරන්නේ? ඇයි ඔබතුමා එහෙම හැසිරෙන්නේ? එතකොට තමයි විග්‍රහය දෙන්නේ. ඒ නිසා ඉතා වැදගත් දෙයක් අපි තේරුම් ගත යුතුයි ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන්. උන්වහන්සේගේ ජීවිතයේ ක්‍රියාවයි වචනයයි, එහෙම නැත්නම් ක්‍රියාවයි දේශනාවයි කියලා කියන්නේ එකම දෙයක්. එකම කාසියක පැති දෙකක්. ඒක අපි හරියට මුල ඉඳලම ග්‍රහණය කරගත යුතුයි. ඒතර උන්වහන්සේ තම භූමිය තුල තමාගේ මව් භාෂාව ඌ එවකට ඕන් කතා කරේ ගලීලියානු අරමයික් භාෂාව. උන්වහන්සේ හැදුණු වැඩනේ ගලීලිය ප්‍රදේශයේ. ඒ ගලීලිය ප්‍රදේශයටම ආවේනික වූ අරමයික් තිබුණා භාෂා කතා කරන විදිය. ඒ වගේම අපි දන්නවා ජෙරුසලෙමටම ආවේනික වූ ඔවුන්ගේ තිබුණා එක භාෂාව කතා කරන විදිය. ඇක්සන්ට් එක. ඔවුන් අර උච්චාරණය කරන විදිහේ වෙනසක්. ඒක හරියට අර සිංහල භාෂාව දකුණු මිනිස්සු කතා කරන විදියයි, කොළඹ අය කතා කරන විදියයි, අපි ගියොතින් හලාවත පුත්තලම් පැත්තේ කතා කරන විදියයි, අනුරාධපුරයේ විදිය, නුවර පැත්තේ සා විදියකට යම් යම් විදියේ යම් යම් වෙනස්කම් තියෙනවා. එකම භාෂාව. අන්නේ වෙන දෙයක් තමයි ගලීලියානු අරමයික් භාෂාවේ තිබුණේ. ඒ තමන්ගේ මව් භාෂාවෙන් උන්වහන්සේ ජනතාවට තේරෙන විදිහට විශාල ගැඹුරු පණිවිඩයක් බොහොම සරලව කෙටියෙන් සංවේදනය කරා. දැන් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන. මෙහිදී ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේදී සංනිවේදනය කිරීමේ හොඳම ස්වභාවය තමයි කට වචනයෙන් කියන එක. මොකද බහුතරයකට ජනතාවකට ලියන්න කියන්න දැනගෙන ඉඳියේ නැහැ ඊශ්‍රායෙල් සමාජයේ. ලියන්න කියන්න දැනගෙන ඉඳියේ විනයදරයන්, සමහර පරිසිවරු සහ සදිසිවරු වගේ අයට තමයි අධ්‍යාපනය තිබුණේ. සාමාන්‍ය ජනතාව අතර ලියන්න කියන්න දැනගෙන ඉඳපු අය ඉතාම අඩුයි. බහුතරයක් දැනන් ඉඳියේ නැහැ. ඒ නිසා වෙන දෙයක් නැහැ. උන්වහන්සේට එය වාචිකව තමයි ජනතාවට ලබා දෙන්න වෙන්නේ. ඒතරේ වාචිකව උන්වහන්සේ තනින් තන ගොස් දේශනා කරමින්, ලෙඩු සුව කරමින්, ඒ වගේම විශාල විදිහේ ජනතාවට යහපතක් සිදුවෙන ආකාරයේ ක්‍රියා කරමින් අවුරුදු තුනක් තිස්සේ දේවල් කරා. ඒතර උන්වහන්සේගේ ඒ අවුරුදු තුන තුල කරපු දේවල් ඒ භාවිතාව ඉතා වැදගත්. එය තමයි මුල් පදනම, එහෙම නැත්නම් අත්තිවාරම උනේ උන්වහන්සේ ඒ ගොඩනගන ඒ අලුත් දැක්ම සඳහා. එතකොට අපි මේ කාරණාවන් අපි එහෙනම් සරල වශයෙන් තේරුම් ගන්න. එකක්, උන්වහන්සේගේ පසුබිම ජුදා පසුබිම. උන්වහන්සේ ජුදා වංශිකයෙක්, ඒ ජුදා සමාජය තුල වර්ධනය වුණු කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ අධ්‍යාත්මික පෝෂණය ලබා ගත්තේ අපි කියනවා ඒ හේබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ කිතුනුව වශයෙන් අපි කියනවා පැරණි ගිවිසුම කියලා. එමත හේබ්‍රේ වරුන්ගේ ශුද්ධ ලියවිලි ග්‍රන්ථවලින් තමයි උන්වහන්සේගේ අධ්‍යාත්මික පෝෂණය ලබා ගත්තේ. ඒ වගේම උන්වහන්සේ තමන්ගේ රටේ එවකට තිබුණු ඒ ජන ජීවිතයේ යථාර්ථයන් ගැඹුරින් කියවගෙන තිබුණා. සංස්කෘතික, ආර්ථික, දේශපාලන, මානසික, ඒ වගේම භාෂාමය තත්වයන් උන්වහන්සේ හොඳට හදාරලා තිබුණා, සංවේදී වෙලා තිබුණා තමන්ගේ තත්වයට. මොකද අපි ඕනෑම දෙයක් කරනකොට අපි තේරුම් ගන්න ඕන අපගේ අර අපගේ ඒ ජන කණ්ඩායම, අපි කියන ඕඩියන්ස් එක හරියට තේරුම් ගන්න ඕන, නැත්නම් කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. එතකොට ඒ දෙයටත් උන්වහන්සේ බොහොම සංවේදී වුණා. ඒ වගේම උන්වහන්සේට තිබුණා ඉතා වැදගත් දෙයක්. ඒ තමයි දෙවියන් වහන්සේ සමග ගැඹුරු ගනුදෙනුවක් සම්බන්ධතාවයක්. ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේ වැඳින්නේ ඒ අරමයික වචනෙන් අබ්බා කියන, මගේ තාත්තා. ඊතරම්ම සෙනෙහසාත්මක සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඒ විතරක් නෙමෙයි ක්‍රිස්තුන් වහන්සේගේ අනන්‍යතාවය සකස් වුණේ ඒ තුලින්. අපි උදාහරණයකට ඒ අබ්බා කියන අත්දැකීම අයින් කරෝති. අයින් කරලා ක්‍රිස්තුන් වහන්සේව තේරුම් ගන්න ගියොතින් අපිට ක්‍රිස්තුන් වහන්සේව හරියට තේරුම් ගන්න බෑ. ඒ නිසා ඒ ඉතා වැදගත්. උන්වහන්සේගේ සමස්ත චරිතය අනන්‍යතාවය සකස් වුණේ දෙවියන් වහන්සේ සමග තිබුණු ඒ ගැඹුරු සම්බන්ධතාවය තුලින්. ඒ සෙනෙහසාත්මක ගනුදෙනුව තුලින් තමයි උන්වහන්සේ කවුද කියන එක සකස් වෙලා තිබුණේ, ගොඩ නැගිලා තිබුණේ, පෝෂණය වෙලා තිබුණේ. ඒතර ඒ අත්දැකීමත් අපිට සම්බන්ධ කරගන්න වෙනවා අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ගැන අපි කරන ඕනෑම අධ්‍යයනයකදී.
1: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි.

රිද්මි බලා ගැබින් නැගෙන කුමරි කවුරුද ගීපද රචනය සහ සංගීත නිර්මාණය ගරු බර්සිලින් ජයකොඩි පියතුමා. ගීත ගායනය කල්යාණී වංශනාථ සමග සේවිනි රාජපක්ෂ. නව සංගීත අධ්‍යක්ෂණය සුදත් ප්‍රියශාන්ත.

ගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 0577 32 65 133 0771 582

වෙනස්ම ආරේ වෙනස්ම කලාවක අලුත් අත්දැකීමක් බිඳින්න.

වෙනස්ම ආරේ වෙනස්ම කලාවක අලුත් අත්දැකීමක් බිඳින්න

ආදරය නැමැති සමීකරණය හමුවේ සියලු ප්‍රශ්න විසඳා ගත හැකිය. විද්වත් ජෝන් නැෂ් එහෙම කියනවා. ආදරේ හොඳම සමීකරණය. හොඳ මොසුව. ජේසුතුමා තමයි ප්‍රේමේ පරමාදර්ශය. ලුණු ආහාරය රස ගන්වනසේ දියවි වැයවි. ඕ එන්න දසත විසිරී සිටින ආදරයෙන් පිරුණු ඔබේ හැකියාව මුහු කරන්න. අපත් සමගෙක් වන්න ආදරේ බෙදන්නට මේ දිමුතු රේඩියෝ අයියේ.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන ජීවිතය පිළිබඳව කතා කරන්නේ හැමදාමත් අපි එක විදිහට ඉන්නේ නැහැ. පුංචි කාලේ ලදරුවෙක් විදිහට, ඊට පස්සේ ළමා අවදි, ඊට පස්සේ අපි එනවා අපේ තරුණ අවදියට. තරුණ අවදියෙන් පස්සේ අපි ජීවිතේ ගොඩක් දේ පසු කරමින් ආපු ගමනක කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා, කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා අපි යන්නේ ජීවිතේ අවසාන කාලයට. මේකට මහලුවිය කියනවා. කොහොම කෙසේ වෙතත් මේ ආපු ජීවිත ගමනේදී අපිට බොහෝ දේ හමු වෙනවා, නැති වෙනවා, එකතු වෙනවා, වෙන වෙනවා. ආපු ගමනක් තියෙනවා, යන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. කොහොම වුණත් මේ ගමනාන්තය දක්වා යන ගමනේදී අපිට බොහෝ දේ එකතු කරගන්න ලැබෙනවා. පුංචි පුංචි හිත්වල මොනතරම් බලාපොරොත්තු ඇද්ද? ඒ බලාපොරොත්තු කරපින්නාගෙන බලාපොරොත්තුවක් තඹ දොයිතුවකටත් මායිම් නොකරපු ආදරණීය අම්මා තාත්තා, බලාපොරොත්තු අතර දරුවන්ව තනිකර

ඒක මොනතරම් අපිට ඔබට දැනෙන හදවතක් තියෙන අයට සංවේදීව දැනෙනවා ඇති. එහෙම සංවේදී ජීවිතවල ජීවිත කතාව ලියන්න එන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

0: බයිබලය නොලියවුනා නං මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
1: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකි.
0: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාරී පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
1: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ සැමට ජේමුතු රේඩියෝ

ඔබගේ වැඩසටහන සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දී හැකිය. විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල. කතා කරන්න දුරකථන අංක 0772 65 133 0771 83 72 582.

0: ඉඩෝරය නිමා විය. ඉරි තැලී ගිය කාෂ්ටක වූ මිහි කතට අමාදහර ඇදහැලිනි බිඳුව බිඳුව. දහම් මිහිර හදපිනා මේරු සුවරෙක් කරයි දොරින් දොර පතුරුවා. පහන් කරන හද මඬල කන්කළු රස ගඟුල ඕ ඒ වෙනකක් නොව ඔබ දිමුතු රේඩියෝව
1: දිමුතු රේඩියෝ අහන ඔබට මේ ළඟට දේව මාතා ප්‍රාර්ථනාව සමග එක් විය හැකියි.

ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 3265 133 071

0: දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත් සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණ කරන බලාපොරොත්තුවේ. ඒ නිසාම අපි නිරතුරුවම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.
1: මීළඟට ශුද්ධ අන්තෝනි මුනිදුන්ගේ යාඥාවට ඔබට සවන් දිය හැක.
2: ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්ය සිදු කරන්නානෙනි. ඉතා බල සම්පන්න වූ ශුද්ධ වූ අන්තෝනි මුනින්ද්‍රේනි, ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් වැරදි මතවලින් ඇතිවන සියලු විපත් දුරවන්නේය. හදිසි මරණය ආරක්ෂා කරනු ලබන්නේය. යක්ෂයාගේ සියලු මායම් වලින් ගලවා ගනු ලබන්නේය. සොරා ගනු ලැබුවා වූද නැති වී ගියා වූද සියල්ල නැවතත් අයිතිකරුවන් වෙතට පුදුමාකාර ලෙස ළඟා කර දෙනු ලබන්නේය. හෘදයාංගම ප්‍රේමයෙන්ද ස්ථීර විශ්වාසයෙන්ද අද දින මම ඔබගේ සරණ පිහිට ඉල්ලා සිටීමට පැමිණියමි. ලක්ෂ සංඛ්‍යාත විශ්වාසකෙන් තම තමන්ගේ නැති වූ දේවල් ඔබ වහන්සේගේ මධ්‍යස්ථ ක්‍රමින් ආපසු ලබාගත් බව මම විශ්වාස කරමි. මා සන්තකෙන් ඈත් වී තිබෙන

0: නිසා මම මහත්සේ සිත් තැවලට පත්ව සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ථ පිහිට උපකාරයෙන් එය මට නැවත ලබා දුන මැනව. මහත් වූ ආශ්චර්යාද්භූත සිද්ධ කරන්නා වූ ශුද්ධ වූ අන්තෝනි මුනින්ද්‍රේණි, විශ්වාසයෙන් යුක්තව මම අද දින මෙම පිහිට උපකාරය ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් අපගේ ඉල්ලීම් දානය කරන දෙවියන් වහන්සේට නිතර ප්‍රශංසා වේවා, වන්දනාවත් ගෞරවයත් අත් වේවා. ආමෙන්.
1: ඔබේ සවන් දුන්නේ ශුද්ධ අන්තෝනි මුනිතුන්ගේ විශේෂ ආඥාවක.

0: අපි වහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අධ්‍යක්ෂක. මේ අධ්‍යක්ෂක අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම තන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුන නිසා. අනේ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.
1: මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?

0: ආචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකි.
1: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාර පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
0: ඔබ ඒ සවන් දුන්නේ මාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

රෝස කුසුම දේව මාතාවන් ගෙනවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දෙන්න විමසන්න දිමුතු රේඩියෝ ගරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකථන අංක 0577 32 65 133 0771 83 72 582

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතපතට තමයි මේ මතක් කිරීම. ලෝකේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත් සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවේ. ඒ නිසාම අපි නිරතුරුවම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳි ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133 071 83

අපි වහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරන විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිරණය කරන නැවුම් අධ්‍යක්ෂක. මේ අධ්‍යක්ෂක අපි ඔබට තිරණය කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම තන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුන නිසා. අනේ ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

0: ද ගුවන් විදුලිනාලිකාවේ ප්‍රචාරය වන රෝස කුසුම දේවමාතාවන්ගේ නුවාණය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම සඳහා ඔබටත් ඔබගේ බැතිබරදායකත්වය ලබා දිය හැක. විමසන්න ගරු අධ්‍යක්ෂ පියතුමා සුපුවත් ගුවන් විදුලිනාලිකාව දිමුතු පදනම පම්බල.
1: කතා කරන්න දුරකථනංක 077 32 65 133 071 83 71 582

0: මාලිකාවසට මීළඟට ඔබට සවන් දිය හැකියි.
1: නාසරත් හි ජේසුස් වහන්සේ ඉපදිලා දැන් අවුරුදු 2000ක් වෙනවා. ඒ වගේම අපි දන්නවා වහන්සේව ඉතාම දරුණු විදිහට දසවද දීලා කුරුසයක ඇන ගහලා මරලා දැම්මා. ඒතර ඉතිහාසයේ උත්සාහ කරේ ඒ කාලේ ඉඳපු මිනිසුන් උත්සාහ කරේ වහන්සේව ඉතිහාසෙන් ඈත් කරලා දාන්න, ඉතිහාසෙන් නැති කරලා දාන්න, අමතක කරලා දාන්න. නමුත් අවුරුදු 2000කට පස්සේ තවම උන්වහන්සේ පිළිබඳව ඒ කතිකාව, උන්වහන්සේ පිළිබඳ නන්දුව, අවබෝධය තවමත් තියෙනවා බොහොම ප්‍රබල විදිහට පැතිරිලා. දැන් ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන් සමහරක් අය බොහොම සුභවාදීව කතා කරනවා. තව සමහරක් අය උන්වහන්සේගේ දහමට සහ උන්වහන්සේගේ චරිතයට අදටත් නිර්දය ලෙස පහර ගසනවා. ඔය දෙකෙන්ම අපිට තේරෙන්නේ එක කාරණාවක්, උන්වහන්සේ තවමත් අපේ ජීවිතවලට බලපෑමක් කරනවා. දැන් මේක අපි කැමති වුණත් අකමැති වුණත් උන්වහන්සේව අපි අගය කරත් නැතත් උන්වහන්සේව අපි ප්‍රතික්ෂේප කරත් විවේචනය කරත් අපිට පිළිගන්න වෙන සත්‍යතාවයක්. මානව ඉතිහාසයේ වැඩියෙන්ම කතාබහට පත්තුණු පුද්ගලයා තමයි නාසරත් හි ජේසුස් වහන්සේ. එතකොට මානව ඉතිහාසයේ ඉඳලා තියෙනවා ශ්‍රේෂ්ඨ චරිත, දැවැන්ත චරිත ඉඳලා තියෙනවා අතීතයේ ඉඳලා. අපි ගමුකෝ උදාහරණයකට ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක්‍රටිස් වගේ ප්‍රඥාවන්තයෝ. ඒ වගේම ඉඳලා තියෙනවා මෑත කාලයේත් අපි හිතමුකෝ නැපෝලියන් බොනපාට්, ඊට පස්සේ ඒබ්‍රහම් ලින්කන් වැනි දැවැන්ත චරිත. නමුත් ඔය හැම චරිතයක් එක්කම අපි ඇත්තටම අවංකව අපක්ෂපාතීව සංසන්දනය කරෝතින් ක්‍රිස්තුන් වහන්සේ තරම් හොඳට හෝ නරකට වැඩියෙන්ම කතාබහට ලක්වුණු පුද්ගලෙක් නැහැ උන්වහන්සේට සමකරන්න. ඇයි එහෙම වෙලා තියෙන්නේ? උන්වහන්සේව පල් හොරෙක් වශයෙන් කුරුසේ යන ගහලා මරපු කෙනෙක්ව මෙතරම්ම කතාබහට පත් වෙලා තියෙන්නේ කොහොමද? ඒක අපිට ඇත්තට කෘතිමව කරන්න බැහැ. කෘතිමව කරනවා කියන්නේ අපි ප්‍රචාරණ කටයුතු දීලා, ඒ වගේම ජනමාධ්‍ය භාවිතා කරලා කිසිම දෙයක්, කිසිම හරයක් නැති පුද්ගලයෙක්ව අවුරුදු 2000කට ප්‍රොමෝට් කරන්න බැහැ. ඒක නිකන් අපි සරල සාමාන්‍ය දැනුම යෙදුවත් අපිට කිසිම හරයක් නැති කෙනෙක්ව අවුරුදු 2000ක් තිස්සේ අපිට බැහැ මාකට් කරන්න. ඒක අපි අවංකව පිළිගන්න ඕන. අපගේ ආගමික පසුබිම කුමක් වුවත්, අපගේ දාර්ශනික පසුබිම කුමක් වුවත් අපි මේ සත්‍යතාවය පිළිගත යුතුයි. එහෙමනම් අපි තුල ඇතිවෙන්න ඕන අවංකවම කුතුහලයක්, කවුද මේ පුද්ගලයා? මොනවද උන්වහන්සේ කරන්න ගියේ? ඇයි අදටත් ලෝකය මේ වගේ උන්වහන්සේ ගැන උනන්දුවක් දක්වන්නේ? අඩු ගානේ උන්වහන්සේට මෙතරම් විවේචන එල්ල කරන්නේ ඇයි කියන එක අපි හිතන්න ඕන බොහොම අපක්ෂපාතීව. දැන් සමහරක් අයට උන්වහන්සේව විවේචනය කරන්න පුළුවන් බොහොම ද්වේෂ සහගතව, ඊර්ෂ්‍යාවන්ත ලෙස, මේ පුද්ගලයා මෙතරම්ම ලෝකයට බලපෑමක් කරපු කෙනෙක් කියලා. එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ ඒ බලපෑම නවත්වීමේ, අවම කිරීමේ චේතනාවෙන් විවේචන කරන්නත් පුළුවන්. නමුත් අපි හෘද සාක්ෂි එක්ක ගනුදෙනුවක් කරවතින්, අපක්ෂපාතව අපි බැලුවොතින් අපේ අවධානය යන්න ඕන කවුද මේ පුද්ගලයා? මොනවද එතුමා කරන්න උත්සාහ කරේ? ඇයි ලෝකය මෙතරම් එතුමා පසුපස්සේ යන්නේ? දැන් අදටත් අපි දන්න දෙයක් තමයි ලෝකේ පවතින ප්‍රධාන ආගම් අතර වැඩියෙන්ම සිටින, සංඛ්‍යාත්මකව වැඩියෙන්ම සිටින ජනතාව තමයි ක්‍රිස්තුන් වහන්සේව තමන්ගේ ස්වාමියා කරගත්ත ජනතාව. මම මේක කියන්නේ මේ ආඩම්බර වෙන්න කාරණාවක් නෙවෙයි. එහෙම නැත්නම් ඔළුව ඉදමවා ගැනීමට, උඩඟුව ඇති කර ගැනීමට නෙවෙයි, සංඛ්‍යාලේඛන මගින් තහවුරුවන කාරණාවක් තමයි. එතකොට මේ උන්වහන්සේට මෙතරම් උන්වහන්සේව අගය කරන, උන්වහන්සේ පසුපස්සේ යන අය රැවටිලාද? එහෙම නැත්නම් මේ ජනතාව මේ මෝඩ ජනතාවක්ද, අන්ධ ජනතාවක්ද? එහෙම නැත්නම් තාම මේ මිත්‍යා මත විශ්වාස කරන ජනතාවක්ද? අපි මේ වගේ කරුණු අවංකව බැලිය යුතුයි, විග්‍රහ කර බැලිය යුතුයි. මොකද දැන් ක්‍රිස්තුන් වහන්සේගම කාලේ බැලුවොතින් තවත් ඉන්දියා ඒ වගේ පුද්ගලයන්ව කුරුසේ යන ගහපු රෝම අධිරාජ්‍යයේ දෙන දඬුවමක් තමයි වැරදි කරපු අයට ඒ වගේම අපරාධකාරයන්ට මිනිමරුවන්ට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරන අයට රෝම අධිරාජ්‍යයේ දෙන එක දඬුවමක් තමයි කුරුසේ යන ගසා මැරීම. ඒතර රෝම අධිරාජ්‍ය තුල කුරුසේ යන ගසා මරපු අය ඉන්දියා දහස් ගණනාවක් ඉඳලා තියෙනවා. ඒ අතර සමහර චරිත අපි දන්නවා. අපි අහලා තියෙනවා ස්පාටකස් කියන චරිතය. වහල් නායකේ ඔහු ජීවත් වුණේ ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙන්න අවුරුදු 70කට වගේ දල වශයෙන් පෙර. ඔහු සහ තව වහලුන් කණ්ඩායමක් කැරලි ගසලා ඔවුන්වත් ඇත්තටම කුරුසේ යන ගහලා මැරුවා. ඇත්තට ස්පාටකස් විතරක් නෙවෙයි. ස්පාටකස් සමග තව 6000කට අධික වහලුන් ප්‍රමාණයක් රෝම සෙනෙවියෙක් උක්‍රාසස් කියන සෙනෙවියා විසින් අනගසා මැරුවා. නමුත් ඒ පුද්ගලයන් මෙතරම්ම මානව ඉතිහාසයට බලපෑමක් කරේ නැහැ. දැන් අදටත් අපි ස්පාටකස් ගැන කතා කරනවා ඓතිහාසික චරිතයක් වශයෙන්. නමුත් මුළු ලෝකයේම මේ වගේ ඔහු පස්සේ යන්න, ඔහු වෙනුවෙන් ජීවිතේ කැපකරන්න සැදී පැහැදී නැහැ. එහෙනම් ඇයි මේ නාසරති ජේසුස්තුමා සුවිශේෂ වන්නේ ඇයි? කුරුසේ යන ගහන ලද පුද්ගලයන් අතර එතුමාට මෙතරම්ම බලපෑමක් කරන්න සිදු වුණේ කොහොමද? මේ කාරණාවන් ඉතා වැදගත්. මොකද අදටත් ක්‍රිස්තුන් වහන්සේ තරම් මාකට් කරන්න පුළුවන් පුද්ගලෙ නැහැ. වැඩියෙන්ම දේවල් විකුණන්න පුළුවන්. අපි කියමු උන්වහන්සේ පිළිබඳ චිත්‍ර වේවා, උන්වහන්සේ පිළිබඳ යම් යම් කලා කෘති වේවා, සිනමා කෘති වේවා, රූපවාහිනී වැඩසටහන්, කවි, පොත්, ඕනම දෙයක් උන්වහන්සේ සම්බන්ධයෙන් දෙයක් කලකරෝති මිලියන් ගණන් විකිණිනවා. අපි මෑත කාලෙත් දැක්කා අර ඩැන් බ්‍රවුන්ගේ ඩවින්චි කෝඩ් කියන පොත මිලියන 60කට වඩා විකුණුණා. ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධයක් තියෙනවා ඒ පොත තුල. ඒතර බලන්න අදටත් මෙතරම්ම මාකට් කරන්න පුළුවන් පුද්ගලයේ බවට උන්වහන්සේ කොහොමද පත් වුණේ? ඒ ගැන අපි සිතා බැලිය යුතු නැද්ද අවංකව? ඒ වගේම බොහොම උපේක්ෂා සහගතව, ඒ වගේම විද්‍යාත්මකව අපි බැලිය යුතු නැද්ද? එහිදී අපි තව දෙයක් කළ යුතුයි. අපේ තියෙන අපි හැම දෙනා තුළම තියෙනවා පූර්ව මතයන් කියලා දෙයක්. එහෙම නැත්නම් පූර්ව නිගමන, එහෙම නැත්නම් පූර්ව විනිශ්චයන්, ප්‍රෙජුඩිස්, බයසස්, ප්‍රීජජ්මන්ට් කියලා. අපි හැමෝටම තියෙනවා. එවැනි දේවල් නැති අය නෑ. නමුත් අපි පොඩ්ඩකට අපගේ ඒ පූර්ව මතයන් පැත්තකට තියලා පසුපස දාලා අපි බලන්න ඕන විවෘතව අලුත් ඇහැකින් කවුද මේ නාසරති ජේසුස් වහන්සේ කියන්නේ කියන එක. දැන් එතුමා ඉපදුනේ බෙත්ලෙහෙම කියන ඒ කුඩා නගරේ ඉපදිලා එතුමා හැදුනේ වැඩුනේ තමන්ගේ තරුණ කාලයේ ගත කරේ ගලීලයේ නාසරත්. ගලීලයේ තියෙන උතුරේ, ඒ කියන්නේ අපේ හරියට උදාහරණයක් අපි කියමුකෝ, අනුරාධපුරයෙන් ඔබට යන අනුරාධපුරයේ සිට යාපනය දක්වා යනකොට පවතින කලාපය වගේ කලාපයක් තමයි ගලීලිය කියන්නේ. ඒ තමයි එතුමා හැදුනේ වැඩුනේ. එතුමාගේ වෘත්තිමය පසුබිම අපි දන්නවා වඩුවෙක් වශයෙන් කටයුතු කළේ එතුමාගේ තාත්තාත් වඩුවේ ජෝසෙෆ් තුමා. ඒ වගේම ක්‍රිස්තුන් වහන්සේ අවුරුදු 30 වෙනකම් අප්‍රකට ජීවිතයක් ගත කළේ. ඊට පස්සේ උන්වහන්සේගේ ඒ ප්‍රසිද්ධ ජීවිතය දේශනා කිරීමේ, මිනිසුන්ට සේවය කිරීමේ ජීවිතය පටන් ගත්ත බොහොම කෙටි කාලයක් තුල. අවුරුදු 3යි උන්වහන්සේ සේවය කරේ. දැන් ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන් මෙන්න මේ කාරණාව වැදගත්. උන්වහන්සේගේ ජීවිතයේ වැදගත්කම තියෙන්නේ ප්‍රමාණාත්මකව නෙවෙයි ගුණාත්මකව. ඒ ගුණාත්මක දෘෂ්ටියෙන් බලන්න ඕන. උන්වහන්සේ අවුරුදු 20ක් 30ක් 40ක් දේශනා කරේ නැහැ. අවුරුදු 3යි. ඒ වගේම උන්වහන්සේගේ දේශනා ශෛලිය අපි ඉදිරියේදී සලකා බලනවා වැඩි විස්තර සමග. දේශනා ශෛලිය ඉතාම කෙටි, ඍජු සහ අපි අර කියන්නේ පොයින්ට් එකට විතරයි. එහෙමයි. උන්වහන්සේ මේ මහා පොත් ගණන් උගන්වලා නැහැ. විශාල මහා දීර්ඝ දේශනා කරලා නැහැ. බොහොම කෙටි, සරල. ඒ වගේම උන්වහන්සේගේ ජනතාවට තේරුම් ගත හැකි ජීවිතයට අදාළ දේවල් තමයි දේශනා කරලා තියෙන්නේ. එතර එවැනි සුළු කාලයක් තුල බොහොම සීමිත දේශනා මාලාවක් මගින්, සීමිත ක්‍රියාපටිපාටියක් මගින්, ක්‍රියාවන් මගින් මහා දැවැන්ත පෙරලියක් වෙනසක් කර අදටත් අවුරුදු 2000කට පසුවත් අදටත් වර්තමානයේ ලෝකේ වැඩියෙන්ම කතා බහ කරන මිනිස්සු වැඩියෙන්ම කතා බහ කරන පුද්ගලයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එහෙම නැත්නම් වෙන කිසිම පුද්ගලයෙක් නෙවෙයි. මේක තමයි විද්‍යාත්මක සත්‍යතාවය. කොහොමද ඒක වුනේ? අපි ටිකක් බලමු අපේ හෘද සාක්ෂියත් එක්ක ගනුදෙනු කරලා කොහොමද මේ පුද්ගලයාට මෙතරම්ම ස්ථානයක් ලැබුණේ. දැත්තට ඔය ගැන පුදුම වුණේ අපි විතරක් නෙවෙයි, නැපෝලියන් බොනපාර්ට්ටත් ඔය ප්‍රශ්න තිබුණා. මානව ඉතිහාසයේ බිහි වුණු ඉතාම දක්ෂ යුද සෙනෙවියෙක් තමයි නැපෝලියන් බොනපාර්ට්. සමහරක් ඉතිහාසඥයෝ කියනවා එතුමා තමයි හොඳම යුද උපායට දක්ෂම කෙනා. ඉතරම්ම දක්ෂ ජෙනරල් කෙනෙක් බිහි වෙලා නැහැ කියලා. කියන්නේ කුඩා හමුදාවකින් විශාල හමුදාවන් පරාජය කිරීමේ දක්ෂ හැකියාවක් තිබුණා නැපෝලියන් බොනපාර්ට්. දැන් මේ වගේ ඉතා දක්ෂ නැපෝලියන් බොනපාර්ට්ට තිබුණු ප්‍රශ්නයක් තමයි, මට මෙච්චර හමුදාවක් ඉඳලා, මෙච්චර දක්ෂ හමුදා නිලධාරීන් ඉඳලා මට පුළුවන් වුණා සෑහෙන ප්‍රමාණයක් ලෝකයේ අල්ලගන්න. සෑහෙන ප්‍රමාණයක් ඔහුගේ කාලයේදී ඔහු අල්ලගත්තා. ඊජිප්තුවට වෙනකන් මේ පැත්තෙන් බැබිලෝනියාව, පර්ෂියාව, ඒ වගේ පැතිවලටත් ආවා. මුළු යුරෝපෙම අල්ලගත්තා. එතකොට නැපෝලියන් බොනපාර්ට් අහනවා, මේ ක්‍රිස්තුන් වහන්සේ කියන කෙනා කිසිම හමුදාවක් නැතුව, එක වෙඩිල්ලක් තියන්නේ නැතුව, එක නැවක් නැතුව, එක හමුදා මේ සෙබලෙක් නැතුව කොහොමද මිනිසුන්ගේ සිස්සතන් මෙතරම් ආක්‍රමණය කරේ? ඔහුට තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි කොහොමද මේ පුද්ගලයා මේ වඩුවා මෙවැනි මහා දෙයක් කරේ, මට මේ දැවැන්ත හමුදාවක් තියාගෙන කරන්න බැරි වුණ දේ? ඒක හොඳ ප්‍රශ්නයක්. නැපෝලියන් බොනපාර්ට් තාම අවංක කෙනෙක්. ඒ නිසායි ඔහු එවැනි අවංක ප්‍රශ්නයක් එක්ක ගනුදෙනු කරේ හෘද සාක්ෂිය තුල. අපිත් ඔය දේ අහන්න ඕන ද්වේෂ සාගතව නෙවෙයි, විද්‍යාත්මකව සහ විවෘතව. එතකොට එතුමා, මම කිව්වා ක්‍රිස්තුන් වහන්සේ කුඩා කාලයක් තුල යම්කිසි සමාජ මෙහෙවරක් පටන් ගත්තා. මොකද එතුමා ඉපදුණු ජාතිය තමයි පැරණි ඊශ්‍රායෙල් වරු. ඊශ්‍රායෙල් ජාතිය ගැඹුරු දීර්ඝ ඉතිහාසයක් තිබුණා. ඊශ්‍රායෙල් ජාතිය අපි දන්නවා මානව ඉතිහාසයේ වැඩියෙන්ම දුක් විඳින ලද ජාතිය තමයි ඊශ්‍රායෙල් ජාතිය. වැඩියෙන්ම යටත් විජිතකරණයට ලක් වෙලා විදේශීය ජාතීන්ගෙන් පීඩාවන් වලට පත් වෙලා විශාල විදිහේ ජන සංහාරවලට, ඒ වගේම සමූල ඝාතන වලට ලක් වෙලා දුක් විඳලා, බඩගින්න ඉඳලා, ඒ වගේම දරුණු අත්දැකීම් වලට ලක් වෙමින් එන ලද ජනතාව. ඉතින් ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙනකොට මීට අවුරුදු 2000කට පෙර මේ ඊශ්‍රායලයේ කියන භූමිය, වර්තමානයේ වර්තමාන ඊශ්‍රායල් රජයත්, ඒ වගේම අපි දන්න ජෝර්දානයේ කියන රාජ්‍යෙත් සමහර කොටස් තමයි මේකට අයිති උනේ. උන්වහන්සේ ඉපදෙනකොටත් මේ රට රෝම අධිරාජ්‍යයේ යටත් විජිතයක් වශයෙන් තිබුණේ, රෝමයේ යටතේ පාලනය වුණේ. ඉතර ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙනකොට රෝම අධිරාජ්‍ය වශයෙන් කටයුතු කරේ මහා ඔගස්ටස් සීසර් කියන ඒ දැවැන්ත අධිරාජ්‍යය, ප්‍රබල අධිරාජ්‍යයක්, විශාල ප්‍රමාණයක් ලෝකයේ ප්‍රදේශ අල්ලගෙන තිබුණා. ඉතර ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනේ යටත් විජිත සමයක ඉපදුනේ. ඉපදිලා උන්වහන්සේ දැක්කා ඒ වකට තිබුණු සෝචනීය තත්වය ඊශ්‍රායලයේ. මොකද ඊශ්‍රායලයේ පවා ඒ වෙනකොට ජනතාව අතර පවා විෂමතාවයන් තිබුණා. විවිධාකාරයේ ජන කොටස් ඉදියා පන්ති විෂමතාවයක් තිබුණා, ගැටීම් තිබුණා. එක පැත්තකින් සදිසිවරු බොහොම ප්‍රබලයි, ඉතාම ධනවත් බලය තිබුණු ආගමික අධිකාරිය තිබුණා. ඊට අමතරව අපි දන්නවා පරිසිවරු ඉන්දියා, සෙලට්වරු ඉන්දියා, හෙරෝදිවරු ඉන්දියා, එවැනි විවිධ කණ්ඩායම් ඉන්දියා, ඒ වගේම උත්තම පූජකවරෙක් ඉන්දියා, නායක පූජකයන් ඉන්දියා යනාදි වශයෙන්. එතකොට මේ තත්ත්වය උන්වහන්සේ හරියට තේරුම් අරන් තිබුණා. උන්වහන්සේට තේරුණා අර්බුදය තියෙන්නේ මනුෂ්‍යයාගේ ඇතුළාන්තයේ තත්ත්වයේ වෙනසක් සිදු වෙන්න ඕන හදවතේ. දැන් අපිට පුළුවන් අධිරාජ්‍යවාදී රටකට එරෙහිව රගල කරන්න, ඒකේ වැරද්දක් නැහැ. එහෙම නැත්නම් ධර්ම විදිහට විදේශීය ආක්‍රමණයක් තියෙනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්න, ඒ දේවල් හොඳයි. නමුත් අපි හිතමුකෝ ඒ විදේශීය බලවේගය අපේ රට දාලා ගියා කියලා. එතකොට තමයි අපේ සැබෑ තත්ත්වය තේරෙන්නේ. අපි එතකොට ඇත්තටම එකිනෙකාට ප්‍රේම කරනවද? එකිනෙකාට සංවේදීද? එකිනෙකා ගැන හොයනවද කියන එක තේරෙන්නේ එතකොට තමයි. ඒ නිසා ක්‍රිස්තුන් වහන්සේ ආමන්ත්‍රණය කරේ උන්වහන්සේගේ ප්‍රධාන ජීවිතේ පටන් ගත්තාම ප්‍රසිද්ධ ජීවිතය මිනිස්යාගේ සැබෑ තත්වයට සමාජයේ තියෙන ඒ පාපකාරී තත්වයේ මූලාශ්‍රය තියෙන්නේ මානව හදවත තුළ, අපගේ ඇතුළාන්තය තුළ. ඒතර ඇතුළාන්තයේ සිදුවෙන පරිවර්තනය තමයි විප්ලවය, තමයි සැබෑ විප්ලවය. ඒ නිසා තමයි උන්වහන්සේ තම දූත මෙහෙවර පටන් ගත්තම මිනිසුන්ව යොමු කරේ වෙනසකට, පරිවර්තනයකට. ඉස්සෙල්ලා අපේ තුල තියෙන ඒ වෙනස කරගන්න ඕන. ඒතර අපි අනිත් අයවත් හරියට දකිනවා. අනිත් අය විග්‍රහ කරගෙන වැඩක් නැහැ, මට මාව හරියට දකින්න බැරි. එතනින් තමයි හැම වෙනසක්ම සිදුවෙන්නේ, හැම වෙනසකටම පදනම දාගන්න පුළුවන්. එතකොට ක්‍රිස්තුන් වහන්සේ ඒ අවුරුදු තුන තුල තමන්ගේ ඒ භූමිය තුල ජනතාවට දේශනා කරන්න පටන් ගත්තා. ඒ වගේම විවිධාකාරී සුවය ලබා දෙන, මිනිසුන්ව නිදහස් කරන ක්‍රියාවන් පටන් ගත්තා. ඇත්තට බයිබලීය ලෝකයට අනුව වචනයයි ක්‍රියාවයි කියන්නේ දෙකක් නෙවෙයි, එකක්. වචනයයි ක්‍රියාවයි කියන්නේ එකක්. ඒතර ක්‍රිස්තුන් වහන්සේ සමහර දේවල් කරා, සමහර දේවල් ඉගන්වා, එහෙම නෙවෙයි. උන්වහන්සේ ඉගන්නපු දේ කරා, ඒ වගේම කරපු දේ ඉගන්වා. සමහර අවස්ථාවන් වලදී උන්වහන්සේ මුලින්ම දෙයක් කරලා ඊට පස්සේ මිනිස්සු අහන, ඇයි ඔබතුමා එහෙම කරන්නේ? ඇයි ඔබතුමා එහෙම හැසිරෙන්නේ? එතකොට තමයි විග්‍රහය දෙන්නේ. ඒ නිසා ඉතා වැදගත් දෙයක් අපි තේරුම් ගත යුතුයි ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන්. උන්වහන්සේගේ ජීවිතයේ ක්‍රියාවයි වචනයයි, එහෙම නැත්නම් ක්‍රියාවයි දේශනාවයි කියලා කියන්නේ එකම දෙයක්, එකම කාසියක පැති දෙකක්. ඒක අපි හරියට මුල ඉඳලම ග්‍රහණය කරගත යුතුයි. ඒතර උන්වහන්සේ තම භූමිය තුල තමාගේ මව් භාෂාව වූ එවකට ඕන් කතා කරේ ගලීලියානු අරමයික් භාෂාව. උන්වහන්සේ හැදුණු වැඩිනේ ගලීලිය ප්‍රදේශයේ. ඒ ගලීලයේ ප්‍රදේශයටම ආවේණික වූ අරමයික් තිබුණා භාෂා කතා කරන විදිය. ඒ වගේම අපි දන්නවා ජෙරුසලෙමටම ආවේණික වූ ඔවුන්ගේ තිබුණා ඒ භාෂාව කතා කරන විදියක්, ඇක්සන්ට් එක. ඔවුන් අර උච්චාරණය කරන විදිහේ වෙනසක්. ඒක හරියට අර සිංහල භාෂාව දකුණු මිනිස්සු කතා කරන විදියයි, කොළඹ අය කතා කරන විදියයි, අපි ගියොතින් හලාවත පුත්තලම් පැත්තේ කතා කරන විදියයි, අනුරාධපුරයේ විදිය, නුවර පැත්තේ තව විදියකට යම් යම් විදියේ යම් යම් වෙනස්කම් තියෙනවා. එකම භාෂාව. අන්නේ වැනි දෙයක් තමයි ගලීලියානු අරමයික් භාෂාවේ තිබුණේ. ඒ තමන්ගේ මව් භාෂාවෙන් උන්වහන්සේ ජනතාවට තේරෙන විදිහට විශාල ගැඹුරු පණිවිඩයක් බොහොම සරලව කෙටියෙන් සංවේදනය කරා. දැන් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන. මෙහිදී ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේදී සංනිවේදනය කිරීමේ හොඳම ස්වභාවය තමයි කට වචනයෙන් කරන එක. මොකද බහුතරයකට ජනතාවකට ලියන්න කියන්න දැනගෙන ඉඳියේ නැහැ ඊශ්‍රායෙල් සමාජයේ. ලියන්න කියන්න දැනගෙන ඉඳියේ විනයදරයන්, සමහර පරිසිවරු සහ සදිසිවරු වගේ අයට තමයි අධ්‍යාපනය තිබුණේ. සාමාන්‍ය ජනතාව අතර ලියන්න කියන්න දැනගෙන ඉඳපු අය ඉතාම අඩුයි. බහුතරයක් දැනන් ඉඳියේ නැහැ. ඒ නිසා වෙන දෙයක් නැහැ උන්වහන්සේට, එය වාචිකව තමයි ජනතාවට ලබා දෙන්න වෙන්නේ. ඒතරේ වාචිකව උන්වහන්සේ තනින් තන ගොස් දේශනා කරමින්, ලෙඩුන් සුව කරමින්, ඒ වගේම විශාල විදිහේ ජනතාවට යහපතක් සිදුවෙන ආකාරයේ ක්‍රියා කරමින් අවුරුදු 3ක් තිස්සේ දේවල් කරා. ඒතරේ උන්වහන්සේගේ ඒ අවුරුදු 3 තුල කරපු දේවල්, ඒ භාවිතාව ඉතා වැදගත්. එය තමයි මුල් පදනම, එහෙම නැත්නම් අත්තිවාරම උනේ උන්වහන්සේ ඒ ගොඩනගන ඒ අලුත් දැක්ම සඳහා. එතකොට අපි මේ කාරණාවන් අපි එහෙනම් සරල වශයෙන් තේරුම් ගන්න. එකක්, උන්වහන්සේගේ පසුබිම ජුදා පසුබිමක්. උන්වහන්සේ ජුදා වංශිකයෙක්, ඒ ජුදා සමාජය තුල වර්ධනය වුණු කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ අධ්‍යාත්මික පෝෂණය ලබා ගත්තේ අපි කියනවා ඒ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ. කිතුනුව වශයෙන් අපි කියනවා පැරණි ගිවිසුම කියලා. එමත හෙබ්‍රේ වරුන්ගේ ශුද්ධ ලියවිලි ග්‍රන්ථවලින් තමයි උන්වහන්සේගේ අධ්‍යාත්මික පෝෂණය ලබාගත්තේ. ඒ වගේම උන්වහන්සේ තමන්ගේ රටේ එවකට තිබුණු ඒ ජන ජීවිතයේ යථාර්ථයන් ගැඹුරින් කියවගෙන තිබුණා. සංස්කෘතික, ආර්ථික, දේශපාලන, මානසික, ඒ වගේම භාෂාමය තත්වයන් උන්වහන්සේ හොඳට හදාරලා තිබුණා, සංවේදී වෙලා තිබුණා තමන්ගේ තත්වයට. මොකද අපි ඕනෑම දෙයක් කරනකොට අපි තේරුම් ගන්න ඕන අපගේ අර අපගේ ඒ ජන කණ්ඩායම, අපි කියන ඕඩියන්ස් එක හරියට තේරුම් ගන්න ඕන, නැත්නම් කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. එතකොට ඒ දෙයටත් උන්වහන්සේ බොහොම සංවේදී වුණා. ඒ වගේම උන්වහන්සේට තිබුණා ඉතා වැදගත් දෙයක්. ඒ තමයි දෙවියන් වහන්සේ සමග ගැඹුරු ගනුදෙනුවක් සම්බන්ධතාවය. ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේ වැහැඳින්නේ ඒ අරමයික වචනෙන් අබ්බා කියන මගේ තාත්තා. ඊතරම්ම සෙනෙහසාත්මක සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඒ විතරක් නෙමෙයි ක්‍රිස්තුන් වහන්සේගේ අනන්‍යතාවය සකස් වුණේ ඒ තුලින්. අපි උදාහරණයකට ඒ අබ්බා කියන අත්දැකීම අයින් කරෝති. අයින් කරලා ක්‍රිස්තුන් වහන්සේව තේරුම් ගන්න ගියොතින් අපිට ක්‍රිස්තුන් වහන්සේව හරියට තේරුම් ගන්න බෑ. ඒ නිසා ඒ ඉතා වැදගත්. උන්වහන්සේගේ සමස්ත චරිතය අනන්‍යතාවය සකස් වුණේ දෙවියන් වහන්සේ සමග තිබුණු ඒ ගැඹුරු සම්බන්ධතාවය තුලින්. ඒ සෙනෙහසාත්මක ගනුදෙනුව තුලින් තමයි උන්වහන්සේ කවුද කියන එක සකස් වෙලා තිබුණේ, ගොඩ නැගිලා තිබුණේ, පෝෂණය වෙලා තිබුණේ. ତେර ඒ අත්දැකීමත් අපිට සම්බන්ධ කරගන්න වෙනවා අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ගැන අපි කරන ඕනෑම අධ්‍යයනයකදී.
0: ඔබ ඒ සවන් දුන්නේ මාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට.

බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳින් අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.

ආදරය නැමැති සමීකරණය හමුවේ සියලු ප්‍රශ්න විසඳාගත හැකිය. විද්වත් ජෝන් නෑෂ් එහෙම කියනවා. ආදරේ හොඳම සමීකරණය. හොඳ මෝසුව. ජේසුතුමා තමයි ප්‍රේමේ පරමාදර්ශය. ලුණු ආහාරය රස ගන්වනසේ දියවි වැයවි. ඕ එන්න දසත විසිරී සිටින ආදරයෙන් පිරුණු ඔබේ හැකියාව මුහු කරන්න. අපත් සමගෙක් වන්න ආදරේ බෙදන්නට මේ දිමුතු රේඩියෝ අයියේ.

0: ආදරය නැමැති සමීකරණය හමුවේ සියලු ප්‍රශ්න විසඳා ගත හැකිය. විද්වත් ජෝන් නෑෂ් එහෙම කියනවා. ආදරේ හොඳම සමීකරණය. හොඳ මොසුව. ජේසුතුමා තමයි ප්‍රේමේ පරමාදර්ශය. නුනු ආහාරය රස ගන්වනසේ දියවී වැයවි. ඕ එන්න දසත විසිරි සිටින ආදරයෙන් පිරුණු ඔබේ හැකියාව මුහු කරන්න. අපත් සමග එක්වන්න ආදරේ බෙදන්නට මේ දිමුතු රේඩියෝයි.
1: දේව මාතා ප්‍රාර්ථනාව.

ලෝවටා සැරිසරන රිදිවලාගමින් නැගෙන කුමරි කවුරුද? ගීපද රචනය සහ සංගීත නිර්මාණය ගරු බර්සිලින් ජයකොඩි පීතුමා. ගීත ගායනය කල්යාණී වංචනාත සමග සේවිනි රාජපක්ෂ. නව සංගීත අධ්‍යක්ෂණය සුදත් ප්‍රියශාන්ත.

සංගීත ගංගාවේ හමුවෙන ගල්පර හමුවේ නොනැවතී ඉදිරියට යන්නට සවිය දෙන නද මිහිර දිමුතු රේඩියෝයි.

0: ගුවන් විදුලි නාලිකාවේ ප්‍රචාරය වන රෝසු කුසුම දේවමාතාවන්ගේ නුවාණය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දිය හැක. විමසන්න ගරු අධ්‍යක්ෂ පියතුමා සුපුවත් ගුවන් විදුලි නාලිකාව දිමුතු පදනම පම්බල.
1: කතා කරන්න දුරකථනංක 077 3265 133 071 83 72 582.

0: ඔබ මේ සවන් දෙන්නේ දිමුතු රේඩියෝ නාලිකාවටයි.
1: මහාචාර්ය ඇන්ටන් නීවලගේ දහම් කතිකාවතට මේ විදිහට ඔබට සවන් දී හැකියි.
2: ජේසුස් පිතායි. නාසරත්හි ජේසුස් වහන්සේ ඉපදිලා දැන් අවුරුදු 2000ක් වෙනවා. ඒ වගේම අපි දන්නවා වහන්සේව ඉතාම ධර්ම විදිහට දසවද දීලා කුරුසේක ඇන ගහලා මරලා දැම්මා. එතකොට ඉතිහාසයේ උත්සාහ කරේ ඒ කාලේ ඉඳපු මිනිසුන් උත්සාහ කරේ වහන්සේව ඉතිහාසයෙන් ඈත් කරලා දාන්න, ඉතිහාසයෙන් නැති කරලා දාන්න, අමතක කරලා දාන්න. නමුත් අවුරුදු 2000කට පස්සේ තවම උන්වහන්සේ පිළිබඳව ඒ කතිකාව, උන්වහන්සේ පිළිබඳ ඒ උනන්දුව, අවබෝධය තවමත් තියෙනවා බොහොම ප්‍රබල විදිහට පැතිරිලා. දැන් ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන් සමහරක් අය බොහොම සුභවාදීව කතා කරනවා. තව සමහරක් අය උන්වහන්සේගේ දහමට සහ උන්වහන්සේගේ චරිතයට අදටත් නිර්දය ලෙස පහර ගසනවා. ඔය දෙකෙන් අපිට තේරෙන්නේ එක කාරණාවක්, උන්වහන්සේ තවමත් අපේ ජීවිතවලට බලපෑමක් කරනවා. දැන් මේක අපි කැමති වුණත් අකමැති වුණත් උන්වහන්සේව අපි අගය කරත් නැතත් උන්වහන්සේව අපි ප්‍රතික්ෂේප කරත් විවේචනය කරත් අපිට පිළිගන්න වෙන සත්‍යතාවයක්. මානව ඉතිහාසයේ වැඩියෙන්ම කතා බහට පත්තුණු පුද්ගලයා තමයි නාසරත්හි ජේසුස් වහන්සේ. එතකොට මානව ඉතිහාසයේ ඉඳලා තියෙනවා ශ්‍රේෂ්ඨ චරිත, දැවැන්ත චරිත ඉඳලා තියෙනවා අතීතයේ ඉඳලා. අපි ගමුකෝ උදාහරණයකට ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක්‍රටිස් වගේ ප්‍රඥාවන්තයෝ. ඒ වගේම ඉඳලා තිනවා මෑත කාලයේ අපි හිතමුකෝ නැපෝලියන් බොනපාට්, ඊට පස්සේ ඒබ්‍රහම් ලින්කන් වැනි දැවැන්ත චරිත. නමුත් ඔය හැම චරිතයක් එක්කම අපි ඇත්තටම අවංකව අපක්ෂපාතීව සංසන්දනය කරෝතින් ක්‍රිස්තුන් වහන්සේ තරම් හොඳට හෝ නරකට වැඩියෙන්ම කතාබහට ලක්වුණු පුද්ගලෙක් නැහැ උන්වහන්සේට සමකරන්න. ඇයි එහෙම වෙලා තියෙන්නේ? උන්වහන්සේව පල් හොරෙක් වශයෙන් කුරුසේ යන ගහලා මරපු කෙනෙක්ව මෙතරම් කතා බහට පත් වෙලා තියෙන්නේ කොහොමද? ඒක අපිට ඇත්තට කෘතිමව කරන්න බෑ. කෘතිමව කරනවා කියන්නේ අපි ප්‍රචාරණ කටයුතු දීලා, ඒ වගේම ජනමාධ්‍ය භාවිතා කරලා කිසිම දෙයක්, කිසිම හරයක් නැති පුද්ගලයෙක්ව අවුරුදු 2000කට ප්‍රොමෝට් කරන්න බෑ. ඒක නිකන් අපි සරල සාමාන්‍ය දැනුම යෙදුවත් අපිට කිසිම හරයක් නැති කෙනෙක්ව අවුරුදු 2000ක් තිස්සේ අපිට බෑ මාකට් කරන්න. ඒක අපි අවංකව පිළිගන්න ඕන. අපගේ ආගමික පසුබිම කුමක් වුවත්, අපගේ දාර්ශනික පසුබිම කුමක් වුවත් අපි මේ සත්‍යතාවය පිළිගත යුතුයි. එහෙමනම් අපි තුල ඇතිවෙන්න ඕන අවංකවම කුතුහලයක්, කවුද මේ පුද්ගලයා, මොනවද උන්වහන්සේ කරන්න ගියේ, ඇයි අදටත් ලෝකය මේ වගේ උන්වහන්සේ ගැන උනන්දුවක් දක්වන්නේ, අඩු ගානේ උන්වහන්සේට මෙතරම් විවේචන එල්ල කරන්නේ ඇයි කියන එක අපි හිතන්න ඕන බොහොම අපක්ෂපාතීව. දැන් සමහරක් අයට උන්වහන්සේව විවේචනය කරන්න පුළුවන් බොහොම ද්වේෂ සහගතව, ඊර්ෂ්‍යාවන්ත ලෙස, මේ පුද්ගලයා මෙතරම්ම ලෝකයට බලපෑමක් කරපු කෙනෙක් කියලා. එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ ඒ බලපෑම නවත්වීමේ, අවම කිරීමේ චේතනාවෙන් විවේචන කරන්නත් පුළුවන්. නමුත් අපි හෘද සාක්ෂි එක්ක ගනුදෙනුවක් කරෝති, අපක්ෂපාතව අපි බැලුවොතින් අපේ අවධානය යන්න ඕන කවුද මේ පුද්ගලයා, මොනවද එතුමා කරන්න උත්සාහ කරේ, ඇයි ලෝකය මෙතරම් එතුමා පසුපස්සේ යන්නේ. දැන් අදටත් අපි දන්න දෙයක් තමයි ලෝකේ පවතින ප්‍රධාන ආගම් අතර වැඩියෙන්ම සිටින, සංඛ්‍යාත්මක වැඩියෙන්ම සිටින ජනතාව තමයි ක්‍රිස්තුන් වහන්සේව තමන්ගේ ස්වාමියා කරගත්ත ජනතාව. මම මේක කියන්නේ මේ ආඩම්බර වෙන්න කාරණාවක් නෙවෙයි, එහෙම නැත්නම් ඔළුව ඉදුමවා ගැනීමට, උඩඟුව ඇති කර ගැනීමට නෙවෙයි, සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වෙන කාරණාවක් තමයි. එතකොට මේ උන්වහන්සේට මෙතරම් උන්වහන්සේව අගය කරන, උන්වහන්සේ පසුපස්සේ යන අය රැවටිලා, එහෙම නැත්නම් මේ ජනතාව මේ මෝඩ ජනතාවක්ද, අන්ධ ජනතාවක්ද, එහෙම නැත්නම් තාම මේ මිත්‍යා මත විශ්වාස කරන ජනතාවක්ද, අපි මේ වගේ කරුණු අවංකව බැලිය යුතුයි, විග්‍රහ කර බැලිය යුතුයි. මොකද දැන් ක්‍රිස්තුන් වහන්සේගම කාලේ බැලුවොතින් තවත් ඉන්දියා ඒ වගේ පුද්ගලයන්ව කුරුසේ යන ගහපු රෝම අධිරාජ්‍යයේ දෙන දඬුවමක් තමයි වැරදි කරපු අයට, ඒ වගේම අපරාධකාරයන්ට, මිනිමරුවන්ට, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරන අයට රෝම අධිරාජ්‍යයේ දෙන එක දඬුවමක් තමයි කුරුසේ අනගසා මැරීම. ඒතර රෝම අධිරාජ්‍ය තුල කුරුසේ අනගසා මරපු අය ඉන්දියා දහස් ගණනාවක් ඉඳලා තියෙනවා. ඒ අතර සමහරක් චරිත අපි දන්නවා. අපි අහලා තියෙනවා ස්පාටකස් කියන චරිතය. වහල් නායකෙක්, ඔහු ජීවත් වුණේ ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙන්න අවුරුදු 70කට වගේ දල වශයෙන් පෙර. ඔහු සහ තව වහලුන් කණ්ඩායමක් කැරලි ගසලා ඔවුන්වත් ඇත්තටම කුරුසේ යන ගහලා මැරුවා. ඇත්තට ස්පාටකස් විතරක් නෙවෙයි, ස්පාටකස් සමග තව 6000කට අධික වහලුන් ප්‍රමාණයක් රෝම සෙනෙවියෙක් වූ ක්‍රාසස් කියන සෙනෙවියා විසින් අනගසා මැරුවා. නමුත් ඒ පුද්ගලයන් මෙතරම්ම මානව ඉතිහාසයට බලපෑමක් කරේ නැහැ. දැන් අදටත් අපි ස්පාටකස් ගැන කතා කරනවා ඉතිහාසයේ චරිතයක් වශයෙන්. නමුත් මුළු ලෝකයේම මේ වගේ ඔහු පස්සේ යන්න, ඔහු වෙනුවෙන් ජීවිතේ කැපකරන සැදී පැහැදී නැහැ. එහෙනම් ඇයි මේ නාසරති ජේසුස්තුමා සුවිශේෂ වන්නේ ඇයි? කුරුසේ යන ගහන ලද පුද්ගලයන් අතර එතුමාට මෙතරම්ම බලපෑමක් කරන්න සිදු වුණේ කොහොමද? මේ කාරණාවන් ඉතා වැදගත්. මොකද අදටත් ක්‍රිස්තුන් වහන්සේ තරම් මාකට් කරන්න පුළුවන් පුද්ගලෙ නැහැ. වැඩියෙන්ම දේවල් විකුණන්න පුළුවන්. අපි කියමු උන්වහන්සේ පිළිබඳ චිත්‍ර වේවා, උන්වහන්සේ පිළිබඳ යම් යම් කලා කෘති වේවා, සිනමා කෘති වේවා, රූපවාහිනී වැඩසටහන්, කවි, පොත්, ඕනම දෙයක් උන්වහන්සේ සම්බන්ධයෙන් දෙයක් කලකරෝති මිලියන් ගණන් විකිණනවා. අපි මෑත කාලෙ දැක්කාර ඩැන් බ්‍රවුන්ගේ ඩවින්චි කෝඩ් කියන පොත මිලියන 60කට වඩා විකුණුණා. ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධයක් තියෙනවා ඒ පොත තුල. ඒතර බලන්න අදටත් මෙතරම්ම මාකට් කරන්න පුළුවන් පුද්ගලයේ බවට උන්වහන්සේ කොහොමද පත් වුණේ? ඒ ගැන අපි සිතා බැලිය යුතු නැද්ද අවංකව? ඒ වගේම බොහොම උපේක්ෂා සහගතව, ඒ වගේම විද්‍යාත්මකව අපි බැලිය යුතු නැද්ද? එහිදී අපි තව දෙයක් කළ යුතුයි. අපේ තියෙන, අපි හැම දෙනා තුළම තියෙනවා පූර්ව මතයන් කියලා දෙයක්. එහෙම නැත්නම් පූර්ව නිගමන, එහෙම නැත්නම් පූර්ව විනිශ්චයන්, ප්‍රෙජුඩිස්, බයසස්, ප්‍රී ජජ්මන්ට් කියලා අපි හැමෝටම තියෙනවා. එවැනි දේවල් නැති අය නෑ. නමුත් අපි පොඩ්ඩකට අපගේ ඒ පූර්ව මතයන් පැත්තකට තියලා පසුපස දාලා අපි බලන්න ඕන විවෘතව අලුත් ඇහැකින් කවුද මේ නාසරති ජේසුස් වහන්සේ කියන්නේ කියන එක. දැන් එතුමා ඉපදුනේ බෙත්ලෙහෙම කියන ඒ කුඩා නගරේ ඉපදිලා, එතුමා හැදුනේ වැඩුනේ තමන්ගේ තරුණ කාලයේ ගත කරේ ගලීලයේ නාසරත්. ගලීලයේ තියෙන උතුරේ, ඒ කියන්නේ අපේ හරියට උදාහරණයක් අපි ගමුකෝ, අනුරාධපුරයෙන් ඔබට යන අනුරාධපුරයේ සිට යාපනය දක්වා යනකොට මේ පවතින කලාපය වගේ කලාපයක් තමයි ගලීලිය කියන්නේ. ඒ තමයි එතුමා හැදුනේ වැඩුනේ. එතුමාගේ වෘත්තිමය පසුබිම අපි දන්නවා වඩුවෙක් වශයෙන් කටයුතු කළ එතුමාගේ තාත්තත් වඩුවේ ජෝසෙෆ් තුමා. ඒ වගේම ක්‍රිස්තුන් වහන්සේ අවුරුදු 30 වෙනකම් අප්‍රකට ජීවිතයක් ගත කළේ. ඊට පස්සේ උන්වහන්සේගේ ඒ ප්‍රසිද්ධ ජීවිතය දේශනා කිරීමේ, මිනිසුන්ට සේවය කිරීමේ ජීවිතය පටන් ගත්ත බොහොම කෙටි කාලයක් තුල. අවුරුදු 3යි උන්වහන්සේ සේවය කරේ. දැන් ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන් මෙන්න මේ කාරණාව වැදගත්. උන්වහන්සේගේ ජීවිතයේ වැදගත්කම තියෙන්නේ ප්‍රමාණාත්මකව නෙවෙයි, ගුණාත්මකව. ඒ ගුණාත්මක දෘෂ්ටියෙන් බලන්න ඕන. උන්වහන්සේ අවුරුදු 20ක්, 30ක්, 40ක් දේශනා කරේ නැහැ. අවුරුදු 3යි. ඒ වගේම උන්වහන්සේගේ දේශනා ශෛලිය අපි ඉදිරියේදී සලකා බලනවා වැඩි විස්තර සමග. දේශනා ශෛලිය ඉතාම කෙටි, ඍජු, සහ අපි අර කියන්නේ පොයින්ට් එකට විතරයි. එහෙමයි. උන්වහන්සේ මේ මහා පොත් ගණන් උගන්වලා නැහැ. විශාල මහා දීර්ඝ දේශනා කරලා නැහැ. බොහොම කෙටි, සරල, ඒ වගේම උන්වහන්සේගේ ජනතාවට තේරුම් ගත හැකි ජීවිතයට අදාළ දේවල් තමයි දේශනා කරලා තියෙන්නේ. එතර එවැනි සුළු කාලයක් තුල බොහොම සීමිත දේශනා මාලාවක් මගින්, සීමිත ක්‍රියාපටිපාටියක් මගින්, ක්‍රියාවන් මගින් මහා දැවැන්ත පෙරලියක් වෙනසක් කර අදටත් අවුරුදු 2000කට පසුවත් අදටත් වර්තමානයේ ලෝකේ වැඩියෙන්ම කතා බහ කරන මිනිස්සු වැඩියෙන්ම කතා බහ කරන පුද්ගලයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එහෙම නැත්නම් වෙන කිසිම පුද්ගලයෙක් නෙවෙයි. මේක තමයි විද්‍යාත්මක සත්‍යතාවය. කොහොමද ඒක වුනේ? අපි ටිකක් බලමු අපේ හෘද සාක්ෂියත් එක්ක ගනුදෙනු කරලා කොහොමද මේ පුද්ගලයාට මෙතරම්ම ස්ථානයක් ලැබුණේ. දැත්තට ඔය ගැන කුදුම වුණේ අපි විතරක් නෙවෙයි, නැපෝලියන් බොනපාර්ට්ටත් ඔය ප්‍රශ්න තිබුණා. මානව ඉතිහාසයේ බිහි වුණු ඉතාම දක්ෂ යුද සෙනෙවියෙක් තමයි නැපෝලියන් බොනපාර්ට්. සමහරක් ඉතිහාසඥයෝ කියනවා එතුමා තමයි හොඳම යුද උපායට දක්ෂම කෙනා. එතරම්ම දක්ෂ ජෙනරල් කෙනෙක් බිහි වෙලා නැහැ කියලා. කියන්නේ කුඩා හමුදාවකින් විශාල හමුදාවන් පරාජය කිරීමේ දක්ෂ හැකියාවක් තිබුණා නැපෝලියන් බොනපාර්ට්. දැන් මේ වගේ ඉතා දක්ෂ නැපෝලියන් බොනපාර්ට්ට තිබුණු ප්‍රශ්නයක් තමයි, මට මෙච්චර හමුදාවක් ඉඳලා, මෙච්චර දක්ෂ හමුදා නිලධාරීන් ඉඳලා මට පුළුවන් වුණා සෑහෙන ප්‍රමාණයක් ලෝකයේ අල්ලගන්න. සෑහෙන ප්‍රමාණයක් ඔහුගේ කාලයේදී ඔහු අල්ලගත්තා. ඊජිප්තුවට වෙනකන් මේ පැත්තෙන් බැබිලෝනියාව, පර්ෂියාව ඒ වගේ පැතිවලටත් ආවා. මුළු යුරෝපෙම අල්ලගත්තා. එතකොට නැපෝලියන් බොනපාර්ට් අහනවා, මේ ක්‍රිස්තුන් වහන්සේ කියන කෙනා කිසිම හමුදාවක් නැතුව, එක වෙඩිල්ලක් තියන්නේ නැතුව, එක නැවක් නැතුව, එක හමුදා මේ සෙබලෙක් නැතුව කොහොමද මිනිසුන්ගේ සිස්සතන් මෙතරම්ම ආක්‍රමණය කරේ? ඔහුට තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි කොහොමද මේ පුද්ගලයා මේ වඩුවා මෙවැනි මහා දෙයක් කරේ, මට මේ දැවැන්ත හමුදාවක් තියාගෙන කරන්න බැරි වුණේ දෙ. ඒක හොඳ ප්‍රශ්නයක්. නැපෝලියන් බොනපාර්ට් ඉතාම අවංක කෙනෙක්. ඒ නිසා ඔහු එවැනි අවංක ප්‍රශ්නයක් එක්ක ගනුදෙනු කරේ හෘද සාක්ෂිය තුල. අපිත් ඔය දේ අහන්න ඕන ද්වේෂ සාගතව නෙවෙයි, විද්‍යාත්මකව සහ විවෘතව. එතකොට එතුමා, මම කිව්වා ක්‍රිස්තුන් වහන්සේ කුඩා කාලයක් තුල යම්කිසි සමාජ මෙහෙවරක් පටන් ගත්තා. මොකද එතුමා ඉපදුණු ජාතිය තමයි පැරණි ඊශ්‍රායල් වරු. ඊශ්‍රායල් ජාතිය ගැඹුරු දීර්ඝ ඉතිහාසයක් තිබුණා. ඊශ්‍රායල් ජාතිය අපි දන්නවා මානව ඉතිහාසයේ වැඩියෙන්ම දුක් විඳින ලද ජාතිය තමයි ඊශ්‍රායල් ජාතිය. වැඩියෙන්ම යටත් විජිතකරණයට ලක් වෙලා විදේශ ජාතීන්ගෙන් පීඩාවන් වලට පත් වෙලා විශාල විදිහේ ජන සංහාරවලට, ඒ වගේම සමූල ඝාතන වලට ලක් වෙලා දුක් විඳලා බඩගින්නේ ඉඳලා, ඒ වගේම දරුණු අත්දැකීම් වලට ලක් වෙමින් එන ලද ජනතාවක්. ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙනකොට මීට අවුරුදු 2000කට පෙර මේ ඊශ්‍රායලයේ කියන භූමිය, වර්තමානයේ වර්තමාන ඊශ්‍රායල් රජයත්, ඒ වගේම අපි දන්න ජෝර්දානයේ කියන රාජ්‍යෙත් සමහර කොටස් තමයි මේකට අයිති උනේ. උන්වහන්සේ ඉපදෙන කොටත් මේ රට රෝම අධිරාජ්‍යයේ යටත් විජිතයක් වශයෙන් තිබුණේ, රෝමයේ යටතේ පාලනය වුණේ. ඉතර ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙනකොට රෝම අධිරාජ්‍ය වශයෙන් කටයුතු කරේ මහා ඔගස්ටස් සීසර් කියන ඒ දැවැන්ත අධිරාජ්‍යය. ප්‍රබල අධිරාජ්‍යයක් විශාල ප්‍රමාණයක් ලෝකයේ ප්‍රදේශ අල්ලගෙන තිබුණා. ඉතර ක්‍රිස්තුන් වහන්සේ ඉපදුනේ යටත් විජිත සමයක ඉපදුනේ. ඉපදිලා උන්වහන්සේ දැක්කා එවකට තිබුණු සෝචනීය තත්ත්වය ඊශ්‍රායලයේ. මොකද ඊශ්‍රායලයේ පවා ඒ වෙනකොට ජනතාව අතර පවා විෂමතාවයන් තිබුණා. විවිධාකාරයේ ජන කොටස් ඉදියා පන්ති විෂමතාවයක් තිබුණා. ගැටීම් තිබුණා. එක පැත්තකින් සදිසිවරු බොහොම ප්‍රබලයි. ඉතාම ධනවත් බලය තිබුණු ආගමික අධිකාරිය තිබුණා. ඊට අමතරව අපි දන්නවා පරිසිවරු ඉන්දියා, සෙලට්වරු ඉන්දියා, හෙරෝදිවරු ඉන්දියා, එවැනි විවිධ කණ්ඩායම් ඉන්දියා, ඒ වගේම උත්තම පූජකවරෙක් ඉන්දියා, නායක පූජකයන් ඉන්දියා යනාදී වශයෙන්. එතකොට මේ තත්ත්වය උන්වහන්සේ හරියට තේරුම් අරන් තිබුණා. උන්වහන්සේට තේරුණා අර්බුදය තියෙන්නේ මනුෂ්‍යයාගේ ඇතුළාන්තයේ තත්ත්වයේ වෙනසක් සිදු වෙන්න ඕන හදවතේ. දැන් අපිට පුළුවන් අධිරාජ්‍යවාදී රටකට එරෙහිව අරගල කරන්න. ඒකේ වැරද්දක් නැහැ. එහෙම නැත්නම් ධර්ම විදිහට විදේශී ආක්‍රමණයක් තියෙනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්න. ඒ දේවල් හොඳයි. නමුත් අපි හිතමුකෝ ඒ විදේශීය බලවේගය අපේ රට දාලා ගියා කියලා. එතකොට තමයි අපේ සැබෑ තත්ත්වය තේරෙන්නේ. අපි එතකොට ඇත්තටම එකිනෙකාට ප්‍රේම කරනවද? එකිනෙකාට සංවේදීද? එකිනෙකා ගැන හොයනවද කියන එක තේරෙන්නේ එතකොට තමයි. ඒ නිසා ක්‍රිස්තුන් වහන්සේ ආමන්ත්‍රණය කරේ උන්වහන්සේගේ ප්‍රධාන ජීවිතය පටන් ගත්තාම ප්‍රසිද්ධ ජීවිතය මිනිස්යාගේ සැබෑ තත්වයට සමාජයේ තියෙන ඒ පාපකාරී තත්වයේ මූලාශ්‍රය තියෙන්නේ මානව හදවත තුළ, අපගේ ඇතුළාන්තය තුළ. ඒතර ඇතුළාන්තයේ සිදුවෙන පරිවර්තනය තමයි විප්ලවය, තමයි සැබෑ විප්ලවය. ඒ නිසා තමයි උන්වහන්සේ තම දූත මෙහෙවර පටන් ගත්තම මිනිසුන්ව යොමු කරේ වෙනසකට, පරිවර්තනයකට. ඉස්සෙල්ලා අපේ තුල තියෙන ඒ වෙනස කරගන්න ඕන. ඒතර අපි අනිත් අයවත් හරියට දකිනවා. අනිත් අය විග්‍රහ කරගෙන වැඩක් නැහැ, මට මාව හරියට දකින්න බැරිලා. එතනින් තමයි හැම වෙනසක්ම සිදුවෙන්නේ, හැම වෙනසකටම පදනම දාගන්න පුළුවන්. එතකොට ක්‍රිස්තුන් වහන්සේ ඒ අවුරුදු තුන තුළ තමන්ගේ ඒ භූමිය තුළ ජනතාවට දේශනා කරන්න පටන් ගත්තා. ඒ වගේම විවිධාකාරී සුවය ලබා දෙන, මිනිසුන්ව නිදහස් කරන ක්‍රියාවන් පටන් ගත්තා. ඇත්තට බයිබලීය ලෝකයට අනුව වචනයයි ක්‍රියාවයි කියන්නේ දෙකක් නෙවෙයි, එකක්. වචනයයි ක්‍රියාවයි කියන්නේ එකක්. ඒතර ක්‍රිස්තුන් වහන්සේ සමහර දේවල් කරා, සමහර දේවල් ඉගන්වා, එහෙම නෙවෙයි. උන්වහන්සේ ඉගන්නපු දේ කරා, ඒ වගේම කරපු දේ ඉගන්වා. සමහර අවස්ථාවන් වලදී උන්වහන්සේ මුලින්ම දෙයක් කරලා ඊට පස්සේ මිනිස්සු අහන, ඇයි ඔබතුමා එහෙම කරන්නේ? ඇයි ඔබතුමා එහෙම හැසිරෙන්නේ? එතකොට තමයි විග්‍රහය දෙන්නේ. ඒ නිසා ඉතා වැදගත් දෙයක් අපි තේරුම් ගත යුතුයි ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන්. උන්වහන්සේගේ ජීවිතයේ ක්‍රියාවයි වචනයයි, එහෙම නැත්නම් ක්‍රියාවයි දේශනාවයි කියලා කියන්නේ එකම දෙයක්, එකම කාසියක පැති දෙකක්. ඒක අපි හරියට මුල ඉඳලම ග්‍රහණය කරගත යුතුයි. ඒතර උන්වහන්සේ තම භූමිය තුල තමාගේ මව් භාෂාව ඌ එවකට ඕන් කතා කරේ ගලීලියානු අරමයික් භාෂාව. උන්වහන්සේ හැදුණු වැඩුණේ ගලීලිය ප්‍රදේශයේ. ඒ ගලීලයේ ප්‍රදේශයටම ආවේනික වූ අරමයික් තිබුණා භාෂා කතා කරන විදිය. ඒ වගේම අපි දන්නවා ජෙරුසලෙමටම ආවේනික වූ ඔවුන්ගේ තිබුණා ඒ භාෂාව කතා කරන විදිය. ඇක්සන්ට් එක, ඔවුන් අර උච්චාරණය කරන විදිහේ වෙනසක්. ඒක හරියට අර සිංහල භාෂාව දකුණු මිනිස්සු කතා කරන විදියයි, කොළඹ අය කතා කරන විදියයි, අපි ගියොත් හලාවත පුත්තලම් පැත්තේ කතා කරන විදියයි, අනුරාධපුරයේ විදිය, නුවර පැත්තේ තව විදියකට යම් යම් විදියේ යම් යම් වෙනස්කම් තියෙනවා. එකම භාෂාව. අන්නේ වැනි දෙයක් තමයි ගලීලියානු අරමයික් භාෂාවේ තිබුණේ. ඒ තමන්ගේ මව් භාෂාවෙන් උන්වහන්සේ ජනතාවට තේරෙන විදිහට විශාල ගැඹුරු පණිවිඩයක් බොහොම සරලව කෙටියෙන් සංවේදනය කරා. දැන් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන මෙහිදී. ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේදී සංනිවේදනය කිරීමේ හොඳම ස්වභාවය තමයි කට වචනයෙන් කියන එක. මොකද බහුතරයකට ජනතාවකට ලියන්න කියන්න දැනගෙන ඉඳියේ නැහැ ඊශ්‍රායෙල් සමාජයේ. ලියන්න කියන්න දැනගෙන ඉඳියේ විනයදරයන්, සමහර පරිසිවරු සහ සදිසිවරු වගේ අයට තමයි අධ්‍යාපනය තිබුණේ. සාමාන්‍ය ජනතාව අතර ලියන්න කියන්න දැනගෙන ඉඳපු අය ඉතාම අඩුයි. බහුතරයක් දැනන් ඉඳියේ නැහැ. ඒ නිසා වෙන දෙයක් නැහැ, උන්වහන්සේට එය වාචිකව තමයි ජනතාවට ලබා දෙන්න වෙන්නේ. ඒතරේ වාචිකව උන්වහන්සේ තනින් තන ගොස් දේශනා කරමින්, ලෙඩුන් සුව කරමින්, ඒ වගේම විශාල විදිහේ ජනතාවට යහපතක් සිදුවෙන ආකාරයේ ක්‍රියා කරමින් අවුරුදු 3ක් තිස්සේ දේවල් කරා. ඒතරේ උන්වහන්සේගේ ඒ අවුරුදු 3 තුල කරපු දේවල්, ඒ භාවිතාව ඉතා වැදගත්. එය තමයි මුල් පදනම, එහෙම නැත්නම් අතිවාරම උනේ උන්වහන්සේ ඒ ගොඩනගන ඒ අලුත් දැක්ම සඳහා. එතකොට අපි මේ කාරණාවන් අපි එහෙනම් සරල වශයෙන් තේරුම් ගන්න. එකක්, උන්වහන්සේගේ පසුබිම ජුදා පසුබිම. උන්වහන්සේ ජුදා වංශිකයෙක්, ඒ ජුදා සමාජය තුල වර්ධනය වුණු කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ අධ්‍යාත්මික පෝෂණය ලබා ගත්තේ අපි කියනවා ඒ හේබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ. කිතුනුව වශයෙන් අපි කියනවා පැරණි ගිවිසුම කියලා. එමත හෙබ්‍රේ වරුන්ගේ ශුද්ධ ලියවිලි ග්‍රන්ථවලින් තමයි උන්වහන්සේගේ අධ්‍යාත්මික පෝෂණය ලබාගත්තේ. ඒ වගේම උන්වහන්සේ තමන්ගේ රටේ එවකට තිබුණු ඒ ජන ජීවිතයේ යථාර්ථයන් ගැඹුරින් කියවගෙන තිබුණා. සංස්කෘතික, ආර්ථික, දේශපාලන, මානසික, ඒ වගේම භාෂාමය තත්වයන් උන්වහන්සේ හොඳට හදාරලා තිබුණා, සංවේදී වෙලා තිබුණා තමන්ගේ තත්වයට. මොකද අපි ඕනෑම දෙයක් කරනකොට අපි තේරුම් ගන්න ඕන අපගේ අර අපගේ ඒ ජන කණ්ඩායම, අපි කියන ඕඩියන්ස් එක හරියට තේරුම් ගන්න ඕන, නැත්නම් කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. එතකොට ඒ දෙයටත් උන්වහන්සේ බොහොම සංවේදී වුණා. ඒ වගේම උන්වහන්සේට තිබුණා ඉතා වැදගත් දෙයක්. ඒ තමයි දෙවියන් වහන්සේ සමග ගැඹුරු ගනුදෙනුවක් සම්බන්ධතාවය. ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේව හැඳින්වුවේ ඒ අරමයික වචනෙන් අබ්බා කියන, මගේ තාත්තා. ඊතරම්ම සෙනෙහසාත්මක සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඒ විතරක් නෙමෙයි ක්‍රිස්තුන් වහන්සේගේ අනන්‍යතාවය සකස් වුණේ ඒ තුලින්. අපි උදාහරණයකට ඒ අබ්බා කියන අත්දැකීම අයින් කරෝති. අයින් කරලා ක්‍රිස්තුන් වහන්සේව තේරුම් ගන්න ගියොතින් අපිට ක්‍රිස්තුන් වහන්සේව හරියට තේරුම් ගන්න බෑ. ඒ නිසා ඒ ඉතා වැදගත්. උන්වහන්සේගේ සමස්ත චරිතය අනන්‍යතාවය සකස් වුණේ දෙවියන් වහන්සේ සමග තිබුණු ඒ ගැඹුරු සම්බන්ධතාවය තුලින්, ඒ සෙනෙහසාත්මක ගනුදෙනුව තුලින් තමයි උන්වහන්සේ කවුද කියන එක සකස් වෙලා තිබුණේ, ගොඩ නැගිලා තිබුණේ, පෝෂණය වෙලා තිබුණේ. ඒතර ඒ අත්දැකීමත් අපිට සම්බන්ධ කරගන්න වෙනවා අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ගැන අපි කරන ඕනෑම අධ්‍යයනයකදී.
1: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි.

අපිව අහගෙන ඉන්න ආදරණීය සුහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම ගන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුන නිසා. අන්න ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි

දිනුතු රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන ජීවිතය පිළිබඳව කතා කරද්දී හැමදාමත් අපි එක විදිහට ඉන්නේ නැහැ. පුංචි කාලේ ළදරුවෙක් විදිහට, ඊට පස්සේ ළමා අවදි, ඊට පස්සේ අපි එනවා අපේ තරුණ අවදියට. තරුණ අවදියෙන් පස්සේ අපි ජීවිතේ ගොඩක් දේ පසු කරමින් ආපු ගමනක කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා, කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා අපි යන්නේ ජීවිතේ අවසාන කාලයට. මේකට මහලු විය කියනවා. කොහොම කෙසේ වෙතත් මේ ආපු ජීවිත ගමනේදී අපිට බොහෝ දේ හමු වෙනවා, නැති වෙනවා, එකතු වෙනවා, වෙන වෙනවා. ආපු ගමනක් තියෙනවා, යන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. කොහොම වුණත් මේ ගමනාන්තය දක්වා යන ගමනේදී අපිට බොහෝ දේ එකතු කරගන්න ලැබෙනවා. පුංචි පුංචි හිත්වල මොනතරම් බලාපොරොත්තු ඇද්ද? ඒ බලාපොරොත්තු කරපින්නාගෙන බලාපොරොත්තුවක් තඹ දොයිතුවකටත් මායිම් නොකරපු ආදරණීය අම්මා තාත්තා බලාපොරොත්තු අතර දරුවන්ව තනිකරුත්

ඒක මොනතරම් අපිට ඔබට දැනෙන හදවතක් තියෙන අයට සංවේදීව දැනෙනවා ඇති. එහෙම සංවේදී ජීවිතවල ජීවිත කතාව ලියන්න එන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

නව දිනක අරුණැල්ල තන මත පිණි දියකර හැරියේ යම් සේද දුක කඳුල දුරු කළා. පනනලට නව අරුතක් ලබා දී ගෙවන්නට මේ දිවිය සපලත්වෙන්. හදට කතා කරනා මේ හඬ දිමුතු රේඩියෝවයි.

0: නම් මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
1: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකියි.
0: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාරී පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
1: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

අපි වහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අධ්‍යක්ෂක. මේ අධ්‍යක්ෂක අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම තන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුන නිසා. අනේ ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බන සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන ජීවිතය පිළිබඳව කතා කරද්දී හැමදාමත් අපි එක විදිහට ඉන්නේ නැහැ. පුංචි කාලේ ලදරුවෙක් විදිහට, ඊට පස්සේ ළමා අවදි, ඊට පස්සේ අපි එනවා අපේ තරුණ අවදියට. තරුණ අවදියෙන් පස්සේ අපි ජීවිතේ ගොඩක් දේ පසු කරමින් ආපු ගමනක කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා, කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා අපි යන්නේ ජීවිතේ අවසාන කාලයට. මේකට මහලු විය කියනවා. කොහොම කෙසේ වෙතත් මේ ආපු ජීවිත ගමනේදී අපිට බොහෝ දේ හමු වෙනවා, නැති වෙනවා, එකතු වෙනවා, වෙන වෙනවා. ආපු ගමනක් තියෙනවා, යන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. කොහොම වුණත් මේ ගමනාන්තය දක්වා යන ගමනේදී අපිට බොහෝ දේ එකතු කරගන්න ලැබෙනවා. පුංචි පුංචි හිත්වල මොනතරම් බලාපොරොත්තු ඇද්ද? ඒ බලාපොරොත්තු කරපින්නාගෙන බලාපොරොත්තුවක් තඹ දොයිතුවකටත් මායිම් නොකරපු ආදරණීය අම්මා තාත්තා බලාපොරොත්තු අතර දරුවන්ව තනිකරුත්,

ඒක මොනතරම් අපිට ඔබට දැනෙන හදවතක් තියෙන අයට සංවේදීව දැනෙනවා ඇති. එහෙම සංවේදී ජීවිතවල ජීවිත කතාව ලියන්න එන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

රෝසකුසුම දේවමාතාවන්ගේ නුවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබරදායකත්වය ලබා දෙන්න. විමසන්න දිමුතු රේඩියෝ කරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකතනංක 0777 32 65 133 0771 83 72 582

රෝස කුසුම දේව මාතාවන් ගෙනුවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දෙන්න විමසන්න දිමුතු රේඩියෝ ගරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකථන අංක 0772 35 133 0771 83 72 582

බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳෙන්න අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.

0: දෙනවා
1: දිමුතු රේඩියෝ
0: මතුමන් විසිනි මතෙව් 1 ආබ්‍රහම්ගේද දාවිද්ගේද පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේය ආබ්‍රහම්ට දාව ඊසාක්ද ඊසාක්ට දාව ජාකොබ්ද ජාකොබ්ට දාව ජුදා සහ ඔහුගේ සහෝදරයෝද උපන්හ ජුදාට දාව තාමාර්ගෙන් පෙරෙෂ් හා ශෙරාද පෙරෙෂ්ට දාව හෙස්රෝන්ද හෙස්රෝන්ට දාව ආරාම්ද ආරාම්ට දාව අමිනාදාබ්ද අමිනාදාබ්ට දාව නාෂොන්ද නාෂොන්ට දාව සල්මොන්ද සල්මොන්ට දාව රාහබ්ගෙන් බෝවාස්ද බෝවාස්ට දාව රූත්ගෙන් ඕබෙද්ද ඕබෙත්ට දාව ජෙස්සේද ජෙස්සේට දාව දාවිත් රජද උපන්නෝය දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන්ද සලමොන්ට දාව රෙහොබෝවම්ද රෙහොබෝවම්ට දාව අබියාද අබියාට දාව ආසබ්ද ආසබ්ට දාව ජෙහොෂාපාද්ද ජෙහොෂාපාට්ට දාව ජෝරාම්ද ජෝරාම්ට දාව උෂ්‍යාද උෂ්‍යාට දාව ජෝතාම්ද ජෝතාම්ට දාව ආහස්ද ආහස්ට දාව හෙසකියාද හෙසකියාට දාව මනස්සේද මනස්සේට දාව ආමොස්ද ආමොස්ට දාව ජෝසියාද බබිලෝනියට විප්‍රවාස ගතවීම සිදු වූ මේ කාලයේදී ජෝසියාට දාව ජෙකොනියාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය බබිලෝනියේ විප්‍රවාසයෙන් පසු ජෙකොනියාට දාව ෂෙල්තියෙල්ද ෂෙල්තියෙල්ට දාව සෙරුබාබෙල්ද සෙරුබාබෙල්ට දාව අබියුද්ද අබියුද්ට දාව එලියාකිම්ද එලියාකිම්ට දාව ආශෝර්ද ආශෝර්ට දාව සාදුක්ද සාදුක්ට දාව ආකීම්ද ආකීම්ට දාව එලියුද්ද එලියුද්ට දාව එලියාසර්ද එලියාසර්ට දාව මත්තාන්ද මත්තාන්ට දාව ජාකොබ්ද ජාකොබ්ට දාව මරියතුමීගේ පුරුෂයා වූ ජෝසෙප්ද උපන්නෝය මරියතුමීගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන්සේක මෙසේ ආබ්‍රහම් පටන් දාවිද් දක්වා පරම්පරා සියල්ල දස සතරකි දාවිද් පටන් බබිලෝනියේ විප්‍රවාස ගතවීම දක්වා පරම්පරා දස සතරකි බබිලෝනියේ විප්‍රවාස ගතවීමේ කාලයේ පටන් ක්‍රිස්තුන් වහන්සේ දක්වා පරම්පරා දස සතරකි යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදු වූයේ මෙසේය උන්වහන්සේගේ මෑණියන් වූ මරියතුමි ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටියදී ඔවුන් එක්වන්න පෙර සුද්ධාත්මයානන් අනුහසින් ඇ ගැප් ගෙන සිටින බව දැනගන්නා ලදී. ඇගේ ස්වාමිපුරුෂයා වන ජෝසෙප් සත්පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින් රහසින් ඇය අත්හැර දමන්න සිතාගත්තේය. එහෙත් ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටියදී ස්වාමින් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී
2: දාවිද්ගේ පුත් ජෝසෙප් ඔබේ බිරිඳ වන මරියා පාවා ගන්නට බිය නොවන්න මන්ද ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයන් අනුහසිනි ඈ පුතෙකු බිහි කරන්නීය උන්වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුය මන්ද සිය සෙනග ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමා නොය
0: කිය මේ සියල්ල සිදු වූයේ ස්වාමින් වහන්සේ දිවසිවරයා ලවා කියවූ කීම ඉටුවන පිණිසය. එනම්
1: මෙන්න කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නේය. උන්වහන්සේට ඉම්මානුවෙල් යන නාමය තබනු ඇත
0: යනුය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන් වහන්සේ අප සමගය යනුයි. ජෝසෙප් නින්දෙන් අවදි වූ විට ස්වාමින් වහන්සේගේ දූතයා ඔහුට අනකල ලෙස සිය බිරිඳ කැන්දාගෙන ගියේය. ඒත් ඇයට පුත්‍රයා ලැබෙනතුරු ඔහු ඇය සමග සහවාසයේ නොයෙදිනි. ඔහු උන්වහන්සේට ජේසුස් යන නාමය

0: ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133
1: සමග නුවන් දිගසේ නරත්න ගී පද රචනය පෝල් ප්‍රනාන්දු පියතුමා සංගීත අධ්‍යක්ෂණය ස්ටැන්ලි පීරිස්.

0: මේ ලෝකයේ මීට වඩා සුන්දර තැනක් යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
1: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකි.
0: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාරී පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
1: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ

රිද්ලි වලා ගැබින් නැගෙන කුමරි කවුරුද ගී පද රචනය සහ සංගීත නිර්මාණය ගරු බර්සිලින් ජයකොඩි පියතුමා. ගීත ගායනය කල්යාණී වංශනාත සමග සේවිනි රාජපක්ෂ. නව සංගීත අධ්‍යක්ෂණය සුදත් ප්‍රියශාන්ත.

0: ආදරය නැමැති සමීකරණය හමුවේ සියලු ප්‍රශ්න විසඳා ගත හැකිය. විද්වත් ජෝන් නෑෂ් එහෙම කියනවා. ආදරේ හොඳම සමීකරණය. හොඳ මොසුව. ජේසුතුමා තමයි ප්‍රේමේ පරමාදර්ශය. ලුණු ආහාරය රස ගන්වනසේ දියවි වැයවි. ඕ එන්න දසත විසිරී සිටින ආදරයෙන් පිරුණු ඔබේ හැකියාව මුහු කරන්න. අපත් සමග එක්වන්න ආදරේ බෙදන්නට මේ දිමුතු රේඩියෝයි.
1: කතා කරන්න දුරකථන අංක 077 32 65 133
2: 01
1: 81
2: 182 තෝමස් සමග නුවන් දිගසේ නරත්න. ගී පද රචනය පෝල් ප්‍රනාන්දු පියතුමා. සංගීත අධ්‍යක්ෂණය ස්ටැන්ලි පීරිස්.